0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් මුල් ඒරියාව අතුරු කිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
6: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
7: හොඳ ළමයා. 100% පිරිසිදු කකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක්
8: තමයි. 20 upgrade 20 upgrade.
9: අලුත් සොන් එකක්ද?
10: නෑ, දැන් සිංගර් එකකින් ASUS HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
11: Upgrade වෙන laptops ගන්න. සිංගර් එකට අදම එන්න.
0: CDB එක run ගන්නතුනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

0: ත්‍රිමණ්ඩලය
1: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
2: 1903 Wilbur Wright, Orville Wright.
3: Oh, Wright සහෝදරයෝ.
2: Wright සහෝදරයෝ.
3: Wilbur අයියයි.
2: නෑ කවුද කවුද? Wilbur.
3: Wilbur අයියයි.
2: Wilbur අයියයි, Orville අයියයි. ඔයා ඔය කියන්නේ Wright සහෝදරයෝ නෙවෙයි සන්නේ ඔය Rome සහෝදරයෝ.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
6: 98.4 පනතුරට

මැසේජ් එකක් දාලා තිබ්බනේ ඉංගිරේනි සංක. අනේ දෙක වසරේ චූටි දෝ ඉන්නවා ඒගොල්ලන්ගේ. භාග්‍ය. හායි චූටි මණිකේ. ඔය ආසයිලුනේ ඉස්කෝලෙන් දුවගෙන එනවලු මේ ප්‍රෝග්‍රෑම් එක අහන්න. අනේ. භාග්‍ය චූටි මණිකේ. ආදරේ පැටියෝ. කිස් එක ඔයාට.

අවස 6 වෙනකන් ඉන්න බැරිද කියලා අහලා තියෙනවා. පාළුවිලු මංගේ හාම. අනේ. තමන් නැචට පාළු දැනෙන්න තෝනි. රාජේෂ් මීගම ඉඳන් මැසේජ් එකක් දාලා තිබ්බා. එයාවත් එකතු කරගන්න. ඕකේ. එහෙනම් හෙට හවස 2ට අපි හම්බ වෙමු. හෙට ෆ්‍රයිඩේ. සුපිරි සින්දු සෙට් එකක් අහමුවා. එහෙනම් කොල්ලෝ අපි ගියා. මං ආගේ සුදු කොච්චිය. බයි. ගොඩක් ආදරේ.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 2යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: किया था। टॉप स्टोरी,
1: මේගමුව බන්ධනාකාර ගැටුම ගැන අධිකරණයට වාර්තාවක්. මේගමුව බන්ධනාකාරයේ CCTV කැමරා පද්ධතිවලට අදාළව සිය බහරයට ගත් දෘඩ තැටි දෙකක් මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ මේගමුව බන්ධනාකාරයේ නොසන්සුන්තාවට අදාළ නීති කෘත්‍ය මේගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදී. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ අධිකරණ නියෝග මත අදාළ දෘඩ තැටි දෙක මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක වෝහාරික විද්‍යාගාරයට යොමු කර බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ එක විසින් සිද්ධිය පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතිය මීගමෝ මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා වෙත ඉදිරිපත් කරනු ලැබුවා. වාණිජ අපරාධ විමර්ශන අංශයේ එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මකින් අදාළ සිද්ධිය පිළිබඳ විමර්ශනයක් සිදු කිරීම අවශ්‍ය නොවන බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි. ඒ එකම සිද්ධිය පිළිබඳ පාර්ශ්ව දෙකක් විසින් විරෝධතා පැවැත්වීම අනවශ්‍ය බව පවසමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ බන්ධනාගාර පනත ප්‍රකාරව ඊට බන්ධනාගාරයට බලය ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලා ඉදිරි දිනකදී ඊට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන බවයි. ගැටුමේදී මියගිය එක් රැදවියෙකුට අදාළ රුධිර සාම්පල සහ ඇඳුම් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන බවද ඒවා රාජ්‍ය රස පරීක්ෂකට ඉදිරිපත් කරන ලෙසද විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. රැදවියන් තුන්දෙනෙකුගේ මරණ සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණයට අදාළව අද සාක්ෂි මෙහෙවනු ලැබුවා. මියගිය සෙසු පුද්ගලයන්ගේ මරණ සම්බන්ධයෙන්ද අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: 98.2 98.4

0: චාලි හවඩි හවඩි
1: අද තියෙනවා ලස්සන කතාවක්
0: ලස්සන කතාවක් කියන්නේ කලින් කිව්වේ කලින් කිව්වේ
1: ඔව් කලින් කිව්වේ මොකද්ද කලින් කිව්වේ සම්පූර්ණ කරන්න බලන්න වාක්‍ය මොකද්ද කියන්න උත්සාහ කරන්න කියලා බලමු
0: කලින් කිව්වේ
1: කලින් බකුත් කිව්වේ නෑනේ දැන් මේ පටන් ගන්න දැන්
0: කියන්නේ කලින් දවස්වල
1: ලස්සන ඒවා තමයි කිව්වේ මොකද්ද පස්සේ දැන්
0: අද ලස්සන කතාවක් කිව්වම ඉතින් දෙපැත්තක් තියෙන අනේ මකලු
1: මොකද දෙපැත්තක් මොකද ආ දෙපැත්ත මොකද
0: ලස්සනයි කැතයි
1: ඕ ඉතින්
0: එහෙම කිව්වම
1: ඕ
0: අපි කියන්නේ මෙහෙම ඊයේ වගේම අදත් අපි ලස්සන කතාවක් අරගෙන
1: පෙරේද කිව්වේ කත කතාවක්ද
0: නෑ මෙහෙම කිව්වේ
1: පෙරේද වගේම පළමුදා වගේම
0: මෙහෙම
1: ඊටත් කලින් දවසේ වගේම
0: වෙනද වගේම හරි හරි මීලුවක් කරේ පටන් ගමු
1: සාමාන්‍යයෙන් ගෑනු ළමයෙකුට පුළුවන්ලු නෙමේ ඕනෑම අගය කිරීමක් වලියක් බවට පෙරලන්න.
0: කොහමද?
1: දැන් බල්ල වෙෂා. ඔය ආදර ලස්සනයි. මං අද විතර ලස්සනයි.
0: ඒ වගේ
1: පටක් ගන්නවා. ඒවා ඉතින් හැටි ඉතින් මොකද චාලි කරන්නේ නේද? පයින් ගහන්න ඇරේ
0: චාරිට කියලා කොහොමයි පයින් ගස්වන්න හදා
1: මං දැන් පයින් ගහන්නක මගේ පයින් ගහන්ඩ
0: ආසාවෙන් ඇති මෙතන
1: නෑ මොන තරම් ඉතින් නේද තරම් කරදරයක් වුණත් ඉවසගෙන යන්න බෑ පයින් දෙක කඩින්ද බෑ
0: මේක ඇත්තට මකලෝ අන්‍යෝන්‍ය සබඳතාවයකින් යන ගමනක්
1: මොකද්ද
0: අන්‍යෝන්‍ය අවබෝධයක් තියාගෙන යන්න ඕන ගමනක්
1: අපි ගමනක් ගැන සෑදී මේ ඉඳගෙන මයික් වලට කියෝනේ කර මේ කරන්නේ කොහෙ තියෙන ගමනක්ද
0: ඉතින් මේක ගමනක් මකලෝ මේක ඒක ඒක අර විස්තර කරන්න බෑ අපි කතාව කිය
1: ඔව් එපා එපා විස්තර කරන්න බෑ කොයි එකද ඔයා හුඟක් දේවල් විස්තර කරන්න යන්න එපා කොහොමත් එක අපි දැන් කියන්නම් කතාව කියමු නේද 1961
0: ඔව්
1: අප්‍රේල් 18 වෙනිදා
0: හරි
1: කියන්නේ හරියටම බැලුවොත් අවුරුදු දැන් 65කට විතර කලින් විස්කොන්සින් ප්‍රදේශයේ කියන ඇමරිකාවේ විස්කොන්සින් වල හිටපු ගොවියෙකුට හරිම අපූර්ව අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මෑන්ගේ නම ජෝ සිමන්ටන්.
0: ජෝ සිමන්ටන්.
1: ඔව් ජෝ සිමන්ටන්. එයා කියනවා එයා දැක්කලු අහසෙන් පීරිසියක් හැඩේ කිසියම් අඳුරන්නේ නැති යානයක් ලෑන්ඩ් කළා කියලා මේ ඊගල් නදිය ආසන්නයේ තියෙන තැනකට එතන තමයි එයා එයාගේ කුකුලන්ට කෑම දෙන්න හදලා තියෙන තැන. ඊගල් නදිය ආශ්‍රිත තැනකට දැන් ඔන්න බෑවලු පාවෙන පීඩසියක්.
0: බීමට බාලා.
1: ඔව් දැන් මේ සිමන්ටන් කියන්නේ එතනින් එළියට ආවලු මිනිස්සුන්ට වැඩිය පුංචි ඒත් කකුල් දෙකෙන් ඇවිදින අත් දෙකක් තියෙන ජීවීන් වගේක් කවුද කට්ටියක් 3 දෙනෙක් ආවලු. ඇවිල්ලා ඒ 3 දෙනා සිමන්ටන්ගේ වතුර ඉල්ලුවලු. එතකොට දැන් මේ කතාව සිමන්ටන් කියන්නේ මේ ඇමරිකාවේ නාවික හමුදාවට. එතකොට ඒගොල්ලෝ අහනවා වතුර ඉල්ලුවා කියන්නේ. ඒගොල්ලෝ වතුර ඉල්ලුවා කටින් කතා කරලා වතුර ඉල්ලුවා.
0: ආ ඒගොල්ලන්ට ඒ භාෂාව
1: පුළුවන්ද කියලා අහුවා. නෑ නෑ නෑ නෑ එහෙම ඉල්ලුවේ නෑ. ඒගොල්ලෝ ඇවිල්ලා මේ අතින් පයින් ඉල්ලුව වතුර. ඊට පස්සේ මම ඒගොල්ලන්ට වතුර දෙන්න ලෑස්ති වෙනවා. මම ඒගොල්ලන්ට වතුර දුන්නා. වතුර දෙන අතරේ මම දැක්කා ඒගොල්ලන්ගේ එක්කෙනෙක් තැටියක් උඩ තැටියක් වගේ එකක් ඒක ඒ රස්නේ එක
0: තැටිය රත් කරන
1: ඒක උඩ තියාගෙන මේ පෑන්කේක් හදනවා දැක්කා. හරි දැන් මේ කතාව
0: හීනයක්ද දැකලා
1: තියෙන්නේ. එලියන්ලා ඇවිල්ලා වතුර ඉල්ලලා ඒ වතුර ටික දෙන අතරේ පෑන්කේක් හදනවා. ඊට පස්සේ මෙයා ඒගොල්ලන්ට වතුර දෙනවා. වතුර දීලා ඒගොල්ලෝ වතුරත් අරගෙන ටික වෙලාවකින් ඒගොල්ලෝ යන්න යනවා.
0: ආපහු යනවා.
1: ආපහු යනවා. යන්න කලින් මේ ඒලියන්ලා සිමන්ටන්ට දීලා යනවා ඒගොල්ලෝ හදපු පෑන්කේක් 4ක්. හරි සිමන්ටන් කියනවා මේ ඒගොල්ලෝ පෑන්කේක් හැදුවා. මට දීලා ගියා 4ක් කියලා. එයා ඒකෙන් 3ක් දෙනවා නාවික හමුදාවට. සිමන්ටන් එකක් තියාගෙන අයියෝ ඉඳාවේ පෑන්කේක් 3ක් දෙනවා නායකතුමා ඔයගොල්ලෝ මේ පරීක්ෂා කරලා බලන්න මට ඒලියර්ලා මේ දුන්නේ කියලා. එයා තියාගන්න එකක් සීවට රැකෙන එකක් තියාගන්න එපා. මිනිහා ගාව එකක් තියෙනවා. පස්සේ දැන් කෙලින්ම මේ කේස් එක යනවා ඇමරිකන් එයාර් ෆෝස් එකේ තිබුණා ද බ්ලූ බුක් කියලා වෙනම දත්ත ගබඩාවක්. ඒ බ්ලූ බුක් ප්‍රජෙක්ට් එකේ

0: තමයි ඒගොල්ලෝ මේ UFOs ගැන සීරිය සරං කරන පරීක්ෂණ යන්නේ ඒකට. දැන් මෙතන මේ ඒලියන්ලව දැක්ක පාවිට පිරිසි දැක්ක විතරක් නෙවෙයිනේ, ඒලියන්ලා පෑන්කේක් හදලා මූට පෑන්කේක් හතරකුත් දීලා ගිහින්. මේ පෑන්කේක් හතරෙන් තුනක් නාවික හමුදාවට හම්බුණත් එක්කනේ දැන් ඉන්නේ ඒගොල්ලෝ. ඒක සීරියස් පරීක්ෂණයක් හැටියට අරගෙන කරලා තියෙනවා. ප්‍රොජෙක්ට් බ්ලූ බුක් එකෙත් මේ ගැන සඳහන් වෙලා තියෙනවා. අන්තිමට බලනකොට ඒ පෑන්කේක් නිකන් මෙහෙ හදන පෑන්කේක්.
1: විශේෂ
0: ඉන්ග්‍රීඩියන්ස් මොකුත් නැහැ. මෙහෙ පෑන්කේක්ම තමයි. ඉතින් ඒ කේස් එක එච්චරයි. ඒක නොවිසඳුණු එක UFO කේස් එක.
1: අයියෝ.
0: ඒලියන් ලැවිලා පෑන්.
1: ඒව අර නිකන් අපි සමහර වෙලාවට දකින හීන තියෙන කිසිම තේරුමක් නැහැනේ. වතුර ඉල්ලනවා පෑන්කේක් හදනවා වගේ හීනනේ දකින්නේ.
0: මේක මාතෘ එකක් එකේ බංකේ මං හරි මම මේ කතාවම අරගෙන ආවේ අපි මෙච්චර කල් අහලා තියෙන ඒලියන් ලාව අරහෙම කළා මෙහෙම කළා ඒලියන් ලැවිලා පිරමීඩ් හදුවා අරහෙමේ කියලා. මේක ඒලියන් ලා රූම් 3 දෙනා මෙහෙට ඇවිල්ලා වතුර ටිකක් ඉල්ලගෙන පෑන්කේක් හදලා ඉන්න කාටත් පෑන්කේක් කීපයක් දීලා කියලා බ්‍රෙක්ෆාස්ට් ගන්න ඇවිල්ලා
1: තියෙනවා.
0: පෑන්කේක් කන්න නවත්තන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. අනේ මන් දන්නේ මේ කතාව ඔච්චරයි තියෙන්නේ. ඕගෙන වෙන තොරතුරක් නැහැ. එක්කෝ මේකෙදි එක්කෝ ඇත්තට මේක උනා වෙන්න
1: ඕනේ.
0: ඇත්තටම ඒලියන් ලැවිලා සිමෙන්ටන්ට පෑන්කේක් දීලා ගියා වෙන්න
1: ඕනේ.
0: සිමෙන්ටන් හතු කාලා වගේ එකක් නැත්තම් සිමෙන්ටන්ට ට්‍රැක් සිමෙන්ටන්ට බෙහෙත් තරම් දෙන්න ඕන තත්ත්වයක් එහෙම නැත්තම් තියෙන්නේ. එහෙම නැත්තම් සිමෙන්ටන් කියන්නේ ආතල් ඩයල් එකක්.
1: ඔව් කියන්න බෑනේ. නායක හමුදාව පොඩි ආතලයක් ගමු.
0: නිකන් ගෙදර රෑ පෑන්කේක් හදා දෙන්න ගම මේකෙන් තුනක් දෙනවා නායක හමුදාවට. නාවිකවදාර පොර නිකම් පෑන්කේක් දෙන්නේ. හොඳ ණය කරලා මේ පෑන්කේක් ටික දෙනවා. ආපු දෙක්කෝ කියලා එක්ක විදිහා එහෙම. දැන්ටත් මුණුබුරන්ට එහෙම ගිය කියලාද මම දුන්නාල් 90ක් නාවිකවදාවට කොහොමද
1: අන්න සියතෙත් එක කියනවා කියන
0: ඇති. අපෝ ඉන්නේ දැන් තත්ත්වෙ.

0: CDP ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමග.
1: සතුටු රස ගුණ මුසුමනා කැමවල රස සුරකිනා.
2: කොකෝෆ්‍රයි RBD පොල් තෙල් 60%කට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානටම.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා
6: ගරිගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
10: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111 832 1000. NIB The City University, the place to be.
11: Been there,

0: ලැබේ. ස්වභාවිකයි, ආරක්ෂිතයි.
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: අද කෑමක නම් කෑම රසටම තිබුණා
1: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්කලා.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූපින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූපින් ෂීට්. රයිනෝ රූපින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූපින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ ನವತಮ ವಿಶೇಷಾಂಗ್ರ ಸಾಕ್ಸಾಮಗೆ ಬಜಾಜ್ ತ್ರೀ ರೋದ್ರತೆ ದಸಿಯ ತಿಸ್ಸಿ ಫೋರ್ ವ್ಯಾಲ್ ಇಂಜಿಬ ಐಡಲ್ ಸ್ಟಾರ್ಟ್ ಅಂಡ್ ಸ್ಟಾಪ್ ಸ್ವಿಚ್ ಫುಲ್ ಡಿಜಿಟಲ್ ಡ್ಯಾಶ್ ಬೋರ್ಡ್ ಹ್ಯಾಂಡಲ್ ಮತ್ತೆ ತಿರುವಸ್ ಗಿಯರ್ ಬ್ರ್ಯಾಂಡ್ ನ್ಯೂ ಬಜಾಜ್ ತ್ರೀ ರೋದ್ರತೆ ಡೇವಿಡ್ ಪೀರಿಸ್ ಮೋಟರ್ ಕಂಪನಿ ಪ್ರೈವೇಟ್ ಲಿಮಿಟೆಡ್
1: ಬೋರ್ಲೆಸ್ ಗಮುವಿನ ವಾಟಿನ ಬಿಮ್ಕೋಟ ಸಾಕ್ ಸೋಯಿನ ಒಬಟ ಮೆನ್ನ ಅನಗಿ ಅವಸ್ಥಾವಕ್ ಗಂಗಾರಾಮ ಪಾರಿ ಮೀಟರ್ ಹಯಸಿಯಾಯಿ ಬೋರ್ಲೆಸ್ ಗಮು ಹಂದಿಯಟ ವಿನಾಡಿ ಪಹಾಯಿ ಪಿಲಿ ಅಂದಲ ಸಹ ರತ್ಮಲಾನಟ ಪಹಸುವಿನ್ ಮುಲಂಗಾವೆನ್ನ ಇಡಮಮ ರೂಪಿಯಲ್ ಮಿಲಿಯನ ದಾಹತೆ ಸಿಟ ಇಹಲಟ ಅದಮ ವೆನ್ ಕರವಾ ಗನ್ನ ම කතා කරන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
2: කොකෝ ෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානටම
2: කොකෝ ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය
4: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
5: ගන්නවා ලයිසන් එක
6: දැන් හරිනේ අමාරු
4: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉති නේද?
7: ශ්‍රී ලංකා
8: දශම දෙකෙන් 98.4

0: 라당.
1: 분칠 분칠 분칠 따다운의 맘.
2: 그래도 아예 나다네. 분칠 분칠 키에라.
1: 분칠 분칠 키에라 그런 데리다 너한테 뭐가 데리다 산지.
2: 라니 때 오야 데 헤는 크리에이티브라네 이스라 와기네 왜.
1: නෑනේ මේ මේ ඒක ඇත්තට ක්‍රියේටිව් නෑනේ චාලිද ඒක
2: එහෙ තමයි කිව්වේ දැන්
1: පුංචි පුංචි පුංචි කිව්වම පුංචි කාරණාවස මතක් වෙන එක ක්‍රියේටිව් වැඩක් නෙවෙයි
2: මගෙත් එක්ක ඉඳලා මදු කොහෙද
1: ඔව් ඔයත් එක්ක ඉඳලා මං ඒ ගානට ක්‍රියේටිව් වෙලා හරි හරි දැන් මත් හරියට හරි චාලි අන්න ඒ ඒකත්
2: ඒකයි මම කිව්වේ ඔයාට
1: මං මේ ගානට ක්‍රියේටිව් වෙලා තියෙනවා කොහොමද දැන් අපරාධ
2: පුංචි පුංචි පුංචි කාරණා
1: පුංචි අම්මා
2: පුංචි කාරණිවස දැන් මේ ඔය අර අර කවුද කලින් කතා කරේ අපි මොකක්ද දෙමනසගේ නම
1: සිමන්ටන්
2: සිමන්ටන් කියන පීරිසි වගේ දානේ මේක
1: ඒවත් ඉතින් වාහනනේ නේද පාවෙන පීරිසි කියන්නේ
2: මොකක් හරි වාහනයක්
1: ඉතින් වාහනයක් නේ වාහනයක්
2: නේ ඒකළු තෙල් ගන්න කොහෙන් දන්නේ
1: කවුද සිමන්ටන්ට පෑන්කේක් දීපුවා එළියල්ලා
2: මේ දවස්වල තෙල් ගණන් එහෙමනේ ආයගෙන යනවනේ.
1: එහෙමයි. ඒලියන්ලා පෑන්කේක් හදා ගන්නත් පෘථුවියට ඇවිල්ලා යනවා නම් පෙට්‍රල් ගන්න වැත්තේ මේ සෙන්ඩලි වෙන්න. දැන් සිමන්ටන්ගේ ඒලියන්ලා වැඩක් නැහැ. පුංචි කාර් නිවසේ කාර් ගැන මේ කතා කරන්න යන්නේ.
2: අනිවාර්යෙන්.
1: වාහනයක් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් යන්න ඕන තරක් තමයි පුංචි කාර් නිවස කියලා කියන්නේ. ගියාම ඔයාගේ වැඩේ ඉවරයි ප්‍රශ්නේ ඉවරයි වාහනයක් ගන්න ඕනේ වාහනයක් ගන්න ඕනේ තාම හිතට හරියන එකක් සෙට්ුන්නේ
2: නැහැ අනිතික තැන් තැන් වල යන්න එපැයි දැන්
1: ඔව් එහෙම පාට හරියනකොට බ්‍රෑන්ඩ් එක හරිනෑ බ්‍රෑන්ඩ් එක හරියනකොට එන්ජින් එක හරිනෑ එන්ජින් එක හරියනකොට වාහනේ එක්ස්ටීරියර් එක හරිනෑ එක්ස්ටීරියර් එක හොඳට දිනනකොට ඉන්ටීරියර් එක හරිනෑ ඒ ඔක්කොම හොඳට දිනනකොට අයිතිකාරයට මාව දිරවන්නේ නැහැ ඌ කැමති නැහැ මට ඒ වාහනේ විකුණන්න
2: ඒවත් තියෙනවා
1: සමහර ඉන්න ඇවිල්ලා වාහනේ ගන්න ගියාම මූණ බලලා හිතනවා මේ අකමගේ වාහනේ හොඳට බලා ගන්න එකක් නැහැ අරගෙන
2: දෙන්න බෑ
1: මට බෝධිරවන්න දෙන්න නැහැ වාහන එහෙම වෙනවා ඒ වගේ ප්‍රශ්න මොකුත් නැහැ මාළුවේ පුංචි කාර් නිවසට යන්න ඒගොල්ලෝ වාහනේ තෝම්බුව හොඳට පරීක්ෂා කරලා බලලා තියෙනවා
2: අගමුල දන්න කට්ටිය ඉතින්නේ
1: දන්න කට්ටියනේ අපි නොදන්න දේවල් පඬිතකම් කරන්න ගිහිල්ලා නිකාං එන ගන්නවා වෙනුවට යන්න මාළුවේ පුංචි කාර් නිවසට ගිහිල්ලා එතන තියෙන වාහන ඕන එකක් හොඳයි ඒ හොඳ හින්දා තමයි එතන විකුණන්න දාලා තියෙන්නේ. ඔයාට බලන්න තියෙන ඔයාට අල්ලලා යනවද මේ වාහනේ කියලා විතරයි. ඔයාට අල්ලලා යන වාහනේ තෝරගෙන ඒගොල්ලන්ට කිව්වම ඒගොල්ලෝ අයිතිකාරයවම කන්ටැක්ට් කරලා දෙනවා. අයිතිකාරයත් එක්ක ගණන් කතා කරලා අයිතිකාරයා එක්ක ඉතින් මෙහෙමයි ගණන් කතා කරලා කියද්දී අයිතිකාරයා දෙන්න කැමති වෙන ගානට ටිකක් කිට්ටුවෙන් ඔයා ඉතින් බැලන්ස් වෙන්න ඕනේ. නැත්තම් අයිතිකාරයා කියන මට මේකට නම් මේකට ලක්ෂ 50ක් හොප්පෝ වැඩි වෙරි 10ක් දෙන්න.
2: එහෙම කියන්නේ කිව්වොත් ඉවරයි.
1: එහෙම කරොත් බෑ. එහෙම කියනවා නම් කොයි එකටත් අයිතිකාරයාට ඇඩ්‍රස් එහෙම කියන්න එපා. ගෙදරට ගිහින් වාහනේ දීලා ගියොත් එවරේ. එහෙනම් අයිතිකාරයත් එක්ක ගාන කතා කරගෙන හිතේ විශ්වාසයෙන් වාහනේ ගන්න පුළුවන් ගනුදෙනුව විනිවිදයි. පුංචි කාර් නිවස ගන්න කමිෂන් එකත් ඒගොල්ලෝ කලින්ම කියනවා. කිසිම කඩතරයක් අවුලක් නැහැ. ගෙන ආපු වාහනේ කාලාන්තරයක් පාවිච්චි කරන්නත් පුළුවන් කියලා. ෂුවර්ම ෂුවර්.
2: එහෙනම් අපි ඇඩ්‍රස් එක මතක් කරගන්න. පුංචි කාර් නිවස වාහන උද්‍යානය පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මාළපේ.
0: ලන්ඩන්.

0: 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: සදහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 450යි, සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි, මිරින්ඩා ඉතිරි රුපියල් 105යි, ඊවා ඩ්‍රයිටෙක්ස් වින්ග්ස් ඉතිරි රුපියල් 130යි. කාගිල්ස් ෆුඩ් සිටි.

0: ආපසු සාමාන්‍ය පිළිපසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 0111544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භය.
1: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල්
2: අවුට්.
3: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
4: මුළු පවුලටම මගේ ගානටම.
5: අයියෝ
6: මොකටද වටේ යන්නේ? අර ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියානම් හරිනේ.
4: දැන් ස්විස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
6: නෑ නෑ, හැබැයි ස්විස්ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි මිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුවින් කෙනෙක්.
5: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
7: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
8: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
9: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
10: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතර.
4: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක් කරන සතුට රසය.
9: කොකෝ ෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
11: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
12: මනස්ගතද?
11: සෝරි සර්.
13: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
14: London Prison Break. Nuwara Bokamberdi.
15: ජූලි 24 වස්ති, යොහානි, කයිසර්, දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා, රවීන්, සරිත් සුරික් විත් නිවුස්.
14: London Prison Break. Nuwara Bokamberdi.
15: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
14: විමසීම් 0756-336-331
15: Organizers and Media Partners
14: Global Events, CFM, CFTV

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: Y'all ready? Let's go. Yeah.

0: නනනාඩුවේ චාලි ද පොඩ්ඩ කලි කියරවාේ සැන්්ඩි මේ අනේ අර අර අර සිමන්ටන් කියන හාදයගේ කතා වහල මේ ඒලියන් ලැවිල්ල පෑන්කෙක් දීල ගිය කිවම මටත් ආසයි අප පෑන්කෙක් එකක් කණ්ඩ මේ ලංකඩි දීරවත් දන්න
1: කරුගේ
0: ඒ අර මෙහ පොල් පැරිදා හදල පෑන්කෙක් දෙ
1: හරිකෝටම නම කිය
0: හිත හිතහංකු චාලි මේ ඉමජිනේෂන් දෙක ඒකඇද ඒලියල්ල තුන්දරේ හරි ඒලියල්ල තුන්දරේ කැවිල්ල සිමන්ටන්ගේ ෆාම් එකට සිමන්ටන්ගේ වතුර ඉල්ලගෙන පොහොදර පොල් පැඩිටිකක්කේ කලවක් කරලා තාච්චිය දාල අරගෙන පෑන්කේක් රවුන් කරලා සිමන්ටන්ටත් දීලගීල් ඒලියල්ලයි මරු
1: හරි මට
0: සිමේ මේ සිමන්ටනි ඒ හිටිය සිමන්ටන් තඩි පචයක් අත ඇරිය මේ සිමන්ටනි
1: හරි හරි
0: හරි හරිවෙට කොද වැරදි වැරදි
1: අනේ මං එහෙම හිද නෑ මම දන්නවා එහෙ පෑන්කේක් වෙනස් කියලා රවුමට තියනේ වනේ
0: ඒවනර්දි පෑන්කේක් කිවවා
1: මතක් වෙන්න
0: පැඩි තැම්බ තමයි
1: මතක් වුණේ ඇත්ත කතාව
0: ඒගේ තව
1: පෑන්කේක්
0: පෑන්කේක් තව ඒ වගේ සිද්ධ වෙලා කතා බහට ලක් වෙලා හැබැ කවුරුත් දන්න මොකක්ද උනේ කියලා අභිරහසක් හැටියට ඉතුරු වෙලා තියෙන තව කතාව මේකට කියනවා ද ටොයින් බී ටයිල්ස් කියලා
1: ද ටොයින්
0: ටොයින් ටොයින්
1: ටොයින්
0: ටොයින් බී
1: අපිත් දානවනේ ටොයින් සද්දේ
0: ටොයින් බී මේ බී කියලා කියලාද T O Y N B E ටොයින් බී ටොයින් බී ටයිල්ස් කියලා මේ වගේ ටොයින් බී කියලා කියන්නේ ඇත්තටම මේ ටොයින් බී කියලා හිටියා බ්‍රිතාන්‍ය ඉතිහාසඥයෙක් ආනෝල්ඩ් ජේ ටොයින්බී කියලා. හරි මේ ටොයින්බී ලියලා තියෙනවා මිනිස්සුන්ගේ කියන්නේ ශිෂ්ටාචාරයේ නැගීම සහ බිඳ වැටීම ගැන හුඟක් ටොයින්බී ලියලා තියෙනවා. එයාගේ නම මේකට ආවේ කොහොමද කියලා ඔයාලට පස්සේ තේරෙයි. ටොයින්බී ටයිල් කියලා තමයි මේ සිදුවීම නම් කරලා තියෙන්නේ. එක කාලෙක ඇමරිකාවේ තැන් තැන්වලින් හම්බෙන්ඩ පටන් ගන්නවා පාරට ඊට පස්සේ පේමන්ට් එකට කාවද්දපු ටයිල් කැටවාගයක්. හරි තැන් තැන්වලින්
1: හම්බෙනවා.
0: ඉස්සෙල්ලාම හම්බෙන්නේ ෆිලඩෙල්පියාවල පාරක. පාරට මෙහෙම අල්ලලා තියෙනවා. පාර පළදු කරලා ඒක තියලා ඒකට සිමෙන්ති අරවම දාලා ටයිල් එකක් තියෙනවා අල්ලලා. මේ ටයිල් එකේ ලියලා තියෙනවා Toynbee idea in movie 2001 resurrect dead on planet Jupiter කියලා තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ ආයි මේ ටයිල් කැටේ හම්බෙනවා New York.
1: හරි.
0: තව කැටයක් හම්බෙනවා Washington වලින්. තව හම්බෙනවා Boston වලින්, Petersburg වලින්. ඊට පස්සේ වෙන රටවල් වලින් Chile, Argentina, Brazil වගේ ඇමරිකානු මහද්වීපෙතින් තවත් රටවල් වලටත් මේ එකම විදිහේ ටයිල් කැට මේ ලයින් එකමයි මේක ගහලා තියෙන්නේ. හරි Toynbee idea in movie 2001 resurrect dead on planet Jupiter කියලා තමයි තියෙන්නේ. අර Toynbee කියන ඉතිහාසඥයාගේ අයිඩියා එක 2001 space odyssey කියන movie එකේ තියෙනවා. ඒක ගිහින් පටලවලා Jupiter වලදී නැවත මිනිස්සු ශිෂ්ටාචාරය පටන් ගන්නවා වගේ කතාවක් මේ ටයිල් එක හැම තැනම තියෙනවා. දැන් මේක මේ එක දවසෙත් නෙවෙයි අවුරුදු 10ක 12ක කාලයක් තිස්සේ මේ කාලෙන් කාලෙට තැන් තැන්වල මේ ටයිල් එක හම්බෙනවා.
1: හරි.
0: කවුරුවත් දැකලා නැහැ මේක හයි කරන කෙනෙක්. කවුරුවත් දන්නේ නැහැ කවුද මේ ටයිල් කෙනල්ලා හයි කරන්නේ. කවුරුවත් ඒක බාර අරගෙනත් නැහැ.
1: ආයි කියන්නේ වගකීම අපි ගත්තේ අපි හැදුවේ
0: කියලා. අපි තමයි මේ ටයිල් අපේ කියලා කවුරුවත් එහෙම කියලත් නැහැ. හැබැයි නිකන් පොඩි සැකයක් එහෙම මිනිස්සුන්ට තියෙනවා. ජේම්ස් මොරාස්කෝ කියලා මනුස්සෙක් තමයි මේ ටයිල් හදලා මේ වැඩේ කරලා තියෙන්නේ. එයා ෆිලඩෙල්ෆියාවල ඉන්න එක්කෙනෙක්. හැබැයි එයා කොහෙවත් බාර අරගෙනත් නැහැ මේ මේ ටයිල් කැට මම තමයි හයි කළේ කියලා. අදටත් සමහර තැන්වල තියෙනවල සමහර තැන්වල තිබිච්චව ගැලවිලා ගිහිල්ලා මේ මේ Toynbee ටයිල් කැට ඒ හයි කරලා තිබිච්ච තැන්වල නෙවෙයි. හැබැයි ඒව හොයාගෙන වෙන තැන්වල තාමත් තැන්පත් කරලා තියෙනවලු මේ තියෙනවේ මේ ආරයෙන් හම්බෙච්ච Toynbee ටයිල් කැටේ කියලා තාමත් බලන්න තියෙනවා. ඉතින් කාට හරි හොඳටම ට්‍රැක් පැනලා කරපු
1: වැඩනේ
0: වැඩ. ඉතින් කවුද කලේ කියලා කවුරුත් දන්නේ නැහැ. ටික දවසක් මේක හොයන්න ඇති මිනිස්සු. කවුද බම් මේ වැඩේ කරන්න කියලා.
1: හෙව්වට ඉතින් හම්බුනේ නෑ.
0: හම්බුනේ නෑ. ටික කාලයක් ගමනේ උගේ ටයිල් කැටේ වුණා. ගියාම නම් අපිටම පද බාන්න.
1: ඒ අපිටත් වැඩ දිනවා නේ තමයි.
0: තමන්ගේ වැඩක් බලාගෙන කාලා බිල් අධිකම් එන්නද? දැන් අපි මේ කතාව දැනගත්තට පස්සේ මම කල්පනා කළේ අපිට මොකටද බෝ උගේ ටයිල් කැට අපි කාලා බිල් අපේ වැඩක් බලාගෙන ටිකක් ඉමු කියලා.
1: දැන් ඕගොල්ලොත් ඉතින් තමන්ගේ වැඩක් බලාගෙන කාලා බිල් පාඩු ඉන්නවා.
0: ඔව් අනුන්ගේ ටයිල් කැට වැඩ. අපිට මොකටද අනුන්ගේ ටයිල්?

0: බැංකුවෙන්නුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක් කරන සතුට රසය.
2: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාස
3: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල්
4: අවුට්ලුක්. ඇලුමිනියම්නේ දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර ඕන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
6: සමාගම. මොළේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරු කිරිය මාතලේ නානම්බල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
7: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න
8: 0.01 AOC Smart Performance Trusted Worldwide 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
9: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
10: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
11: සුබ දවසක්.
10: අලුත් වෙලා.
11: පහසු වෙලා.
10: තෑගි
11: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
10: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි
13: මං. ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
14: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
13: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බේ ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
15: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
13: යාගේ නම සීතා.
14: සීතා!
13: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
14: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
16: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
17: Lanka Premier League 2026 samarambhaka mahotsavaya July 14 da SSC kridanganeedi pravesha patra book my show within win karawa ganna nila vikashana sahakaru SLT Mobitel BOT.
9: Amma onna man ada okkoma kema tika kewa.
10: Honda lamaya 100% pirisida coco fry RBD hotel ek poda satarin tiyanna kema rasata podi wenasak kala.
2: Coco fry RBD hotel 60 wasarakata wedi vishwasaya
18: arakshawa saha ehalama pratilaba samagin කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100 200 300 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
19: 98.2 98.4

0: දිවයින පුරා
1: දැන් වෙලාව හවස 6යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 4700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: කොළඹ විනෝදබද්ද පහතට මීගමුව ගැටුම ගැන CCTV දර්ශන මොරටුවට යවයි. සලේගේ පෙත්සමට මැදිහත් වීමට කාදිනල්ගෙන් ඉල්ලීමක්. උසස් පෙළ පෙත්සම ගැන තීන්දුව ලබන සතියට. ගොවි විරෝධතාවලට කෘෂිකර්ම ඇමතිගෙන් ප්‍රතිචාර.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: අභිරහස.
1: විසඳන්නනේ මේ හදන්නේ.
0: වෙච්ච
1: දේ කියන්න
0: යන්නේ. අභිරහස කියනවා එච්චර.
1: වෙච්ච දේ කියනවා.
0: ඉතින් විසඳන්න යන්නේ මොකටද? අනුන්ගේ ප්‍රශ්න විසඳන්න. මේක වැඩි කාලෙකුත් නෑ. මේක 1994. හරි. ඒ කියන්නේ දැන් අවුරුදු 30කට විතර කලින්. 94 අගෝස්තු මාසේ ඇමරිකාවේ වොෂින්ටන් වල ඕක්විල් සිටි එකේ තමයි මේ සිදුවීම
1: වෙන්නේ.
0: එහෙට වහිනවා වැස්සක්.
1: මොන වැස්සක්ද?
0: අන්න ඒක තමයි වැඩේ. දැන් වැස්සක් වහින එක අමුතු දෙයක් නෙවෙයිනේ. මේ වහින්නේ වතුර වැස්සක් නෙවෙයි.
1: එහෙනම්
0: ජෙලි බෝල වැස්සක්. හරි. ජෙලි බෝල වගේ තමයි පේන්නේ. ට්‍රාන්ස්පරන්ට් එහා මෙහා පේන clear jelly blobs කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. ජල්ලි බ්ලොබ් බ්ලොබ් ගාලා උඩින්ම හසින් වැටෙනවා ජල්ලි. ජෙලි වලට සිංහලෙන් කියන්නේ
1: ජල්ලි.
0: ජල්ලි
1: ජල්ලි.
0: ඔව්, වාට මතකද අපි පොඩි කාලේ දැන්නම්
1: ජල්ලි ජිගිරි.
0: ජල්ලි ජකිරි ජල්ලියා.
1: ජල්ලි ජගිරි ජල්ලියා. ජල්ලි
0: ජකිරි ජල්ලියා කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් ගත්තොත් jelly drops jelly bean කියන කෑම ජාතියට තමයි ජල්ලි ජකිරි ජල්ලියා කියලා
1: කියන්නේ.
0: එහා මෙහා පේන, විනිවිද පේන ජල්ලි බෝල වගේක් අහසින් වැටෙන්න පටන් ගන්නවා ඕක්විල් සිටියේ.
1: හරි.
0: මිනිස්සු කියලා දෙන මේක ට්‍රාන්ස්පරන්ට් ඇල්ලුවාම අතට හරි සොෆ්ට්.
1: ඒ කියන්නේ බිමට වැටුනහම චොප්ප වෙලා යන්නේ නැහැ.
0: නෑ, ජල්ලි වගේ ඇලිලා
1: තියෙනවා.
0: එතකොට එක උඩ එක වැටුනහම එකට එකතු වෙලා තියෙනවා.
1: අනේ දෙයනේ.
0: එක ජල්ලියක් නිකන් කඩල ඇටයක විතර සයිස් ජල්ලි තමයි වැටුනයි කියලා කියන්නේ.
1: හරි.
0: මෙහෙම මේ වැටෙන ජල්ලි ඉතින් වාහන උඩ රූෆ් ටොප් උඩ අර හැමති බිලා මිනිස්සු ගිහිල්ලා අතපත ගාලා බලලා තියෙනවා. දැන් ඒක වැස්සා. කවුරුත් දන්නේ මොකක්ද ඒ උනේ කියලා. ආසින් ජල්ලි වැටුණා. වැටලා සුමානකට විතර පස්සේ ඕක්විල් වල මිනිස්සු ලෙඩ වෙන්න පටන් ගන්නවා.
1: දෙයනේ.
0: හරි. ඒගොල්ලන්ට නිකන් සාමාන්‍යයෙන් උණක් හැදුනහම තියෙන රෝග ලක්ෂණ එන්න පටන් ගන්නවා. නිකන් කරකැවිල්ල, හොන්දු මාන්දු ගතිය. අර වාට නිතරම තියෙන. ඔයා කොහොමද දිදී හොන්දු මාන්දු වෙලා වගේ තොන්තු වෙන්නේ?
1: දැනුත් පොඩක්
0: තියෙනවා. ඔය ඔයාට තියෙන හිතන්නකෝ, ඔය හොන්දු මාන්දු ගතිය එකපාරට මිනිස්සුෙකුට ආපුවම ලෙඩක් නේ.
1: ලෙඩක් නේ.
0: ලෙඩක්
1: ගන්න එපා. මම ගත්තල තුනක්.
0: ඔයා පුරුද්ද. ඔයාට බෙහෙත් දුන්නද? ඔයාට ඕකට බෙහෙත් කරන්න ගියොත් දොස්තරලා දොස්තරකක් දාලා යනවා. බඩ තීරිස්සෑ මේක කියලා. ඔයාට පුරුද්දට ගිහිල්ලා නේද? ඔන්න ඔය ඕන්දු මාන්දු ගතිය. ඊට පස්සේ හුස්ම ගැනීමේ අපහසුතාව එහෙම ඕක්විල් වල මිනිස්සුන්ට ඇති වුණා. මිනිස්සුන්ට විතරක් නෙවෙයි ඕක්විල් වල සුරතල් සත්තු පවා ලෙඩ වෙලා වැටුණා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ.
1: මේ ජල්ලි වැටුණාට පස්සේ තමයි.
0: ජල්ලි වැටුණාට පස්සේ. දැන් මේ ජල්ලි ලැබ්ස් වලට යවලා ඒවා පරීක්ෂා කරලා බලනවා. හැබැයි පරීක්ෂා කරලා බලනකොට එක එක ලැබ් වලින් එන්නේ එක එක රිපෝට්. එක එක රිපෝට් එකේ තියෙන එක එක තීන්දු තීරණ. මේ ගැන කිසිම හරි අදහසක් කාටවත් ගන්න බැරි වුණාලු. හැබැයි මේ ජල්ලි වල යම් යම් බැක්ටීරියා තිබුණයි කියලා හොයාගෙන තියෙනවා. ඒ අරුණහම හරියට මේ ගැන තොරතුරක් කවුරුත් දන්නේ නැහැ. හැබැයි සමහරු ඇමරිකාවේ හමුදාවට චෝදනා කරනවා ඒගොල්ලන්ගේ මොකක් හරි වැඩක් තමයි මේක කියලා.
1: හමුදාව උඩින් කොහොමද ජල්ලි දාන්නේ?
0: ඒක තමයි දාන්න බැරිත් නෑ ඉතින්. එයාලට සමහරු පුළුවන් ඇති. ඒනට මේකට ජනප්‍රිය මතයක්. ඒ කියන්නේ මොකක් හරි අපිට තේරෙන්නේ නැති දෙයක් සිද්ධ වුණොත් එක්කෝ ඒලියන්ලා එක්කෝ ගවර්න්මන්ට් එක එහෙමනේ අපි ඉතින්
1: වැඩි
0: හිතන්නේ අල්ලගන්නේ. හැබැයි කොහොම හරි මේ එක එක අදහස් මේ

0: ජෙලිබෝල වැස්ස අදටත්
1: අභිරහසක්.
0: කවුරුත් දන්නේ
1: නෑ.
0: පුළුවන් නම් ඔගොල්ලෝ හොයාගන්න ඕනේ තමන්ගේ වැඩ බලන්න.

0: Ladang.
1: මක්කලෝ. අර කඩවත හදන ප්ලේන් එකේ.
2: ඕ.
1: මට යන්න දෙයි දන්නේ නැහනේ. මම මේ ප්‍රෝග්‍රෑම් එකත් කරන ඕනේ අනික.
2: ඕ ඔයාට වඩා ඒ ප්ලේන් එකේ නැගලා කොහරි උඩින් යන්නද?
1: ඔව්.
2: ඒක වහේ බිම හදන්නේ උඩින් යන්න දෙයි වහිතන්න ඒක හදන්න. මොකද්ද ඔයාට ඕනේ දැන්? ඒකේ යන්න.
1: ඒකේ යන්න ඒක වටේ ඇවිදින්න.
2: ආ.
1: ආසයි ඉතින් මොකද්ද වෙන්නේ කියලා දැනගන්න.
2: ආ මොකද්ද වෙන්නේ?
1: අනික කඩවතනේ මේ ළඟපාත. මට ගිහින් බලන්න පුළුවන්.
2: ඕ ඕන කෙනෙකුට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ දැන් උනත් යන්න කඩවත නුවර පාරේ යනකොට ඔයාලට පේනවා ප්ලේන් එකක් හද හදා තියෙනවා.
1: නිකන් මේ සක්කුඩුවක් වගේ නෙවෙයි. ලොකු එකක්.
2: ඔව්. ඒක සමහර කෙනෙක් හිතනවා ප්ලේන් එකක් කියලා කිව්වම උණ බටවලි ගහලා සවුකලාලවල පුංචි කාර් නිවසෙන් මේක කරන්නේ. ඇත්ත වැඩක්. නිකන් මේ හරි නිකන් ප්‍රදර්ශනයකට වගේ හදන එකක් නෙවෙයි. ඇත්ත ප්‍රොජෙක්ට් එකක්.
1: ඉතින් ඒකට ලස්සන නමකුත් දාලා තියෙනවා ඒගොල්ලෝ.
2: මියුරයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල්. මේ මියුරයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල් එකේ ඒගොල්ලෝ මොකද්ද කරන්න යන්නේ, මොකද්ද එතන වෙන්නේ කියලා සැන්ඩිට වගේම ඔයාලා හැමෝටමත් දැනගන්න කිසියම් විදියක හදිස්සියක් ඇති,
1: අවශ්‍යතාවයක් ඇති.
2: රයිට්. දැන් හරියටම මෙතන හදන්නේ මොකද්ද කියලා දැනගන්න ඕගොල්ලෝ පුළුවන් තරම්

0: අංචු ගැහිලා සෙනග එකතු කරගෙන කඩවත නුවර පාරයිනේ ඒ ප්ලේන් එක හදන තැනට යන්න එපා. ඒ මිනිස්සුන්ට ඒ වැඩේ පාඩුවේ කරගෙන යන්න.
1: අපි තව ටික දවසකින් කියන්න.
0: ඔව් ඔයාට ඒකට දෙක දැනගන්න හදිස්සි වුණා කියලා ඒ මිනිස්සු කරන වැඩේ කඩාකප්පල් කරන්න යන්න එපා.
1: ඕ නිකන් පෝලිං ගිහලා බලන්න හිටන්නේ.
0: ඔය අනේන ගමන් වාහනේක යන ගමන් මෙහෙම ඔළුව උස්සල බල මොකද්ද දන්නේ කියලා හිත හිත ගෙදර යන. දවසක් එනවා මේක ගැන රටට ලෝකෙට
1: කියන
0: මේක හංගල තියාගන්නම කරන වැඩක්
1: නෙවෙයිනේ. නෑ නෑ ඉතින් ඔහොම ලොකු වැඩක් කරන්නේ හංගන් තියාගෙන ඉන්න
0: නෙවෙයිනේ. ඉතින් මාළඹේ පුංචිකාර් නිවස අර මාළඹේ පුංචිකාර් හන්දිය පුංචිකාර් පාරේ පවත්වාගෙන යන නිතරම වාහන 400ක් විතර ගැවසෙන වාහන අංගණය ගැන ඕගොල්ලන්ව නිරන්තරයෙන් දැනුවත් කරනවා වගේම ළඟදි දවසක අපි මියුර් එයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල් එක ගැනත් දැනුවත් කරනවා.
1: අනිවාර්යෙන්. ඉතින් ඒක හැමම තියමු චුට්ටක් නේ.
0: ඒක ඇති ඒක ඇති
1: ඒක ඇති
0: ඒක ඇති. ඉතින් වාහන ගන්න කට්ටිය වාහනයක් ගන්න ඕන නම් පුංචිකාර් නිවස පැත්තේ යන්න. ඒකනත් අපි ගොඩක් විස්තර නිතර කියලා
1: තියෙනවා. ආ ඉතින් මේගොල්ලන්ගේ සයිට් එකක් තියෙනවා www.punchikar.lk කියලා. ඒ සයිට් එකට ගිහිල්ලා තව විස්තර දැනගන්න. අපි ඇඩ්‍රස් එකක් කියන්නම්. පුංචිකාර් නිවස වාහන උද්‍යානය පුංචිකාර් හන්දිය පුංචිකාර් පාරමාලපේ.
2: Random.

0: දවස 6යි විනාඩි 17යි වෙලාව කසාගල ග්‍රීන් සුපර් ගැන මතක් කරන්න ඕනේ. හොඳම තේ අඩුම මිලට හොඳම මිල ගණන් වලට ගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම යන්න ඕනේ කසාගල ග්‍රීන් සුපර් එකට. ඒකේ තියෙනවා අපිට ගෙදරට අවශ්‍ය කරන ඕනම grocery item එකක්. එතකොට අපිට ඕන කරන එළවලු පළතුරු මේ හැම දෙයක්ම සුපර් මාකට් එකකින් ගන්න තියෙනවා නම් ඒ ගන්න තියෙන හොඳම තැන තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. ඉතින් අනිත් එක තමයි අපි ගන්න හොඳම දේවල් තියෙනවා වගේම අඩුම මිලක් තියෙන කසාගල ග්‍රීන් සුපර් එකේ මාතලේ අතුරුගිරිය මුල්නේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පල මෙන්න මේ ශාකත් දැන් අලුතෙම විවෘත වෙලා තියෙනවා කසාගල ග්‍රීන් සුපර්. ඉතින් මේ අවට නම් ඉන්නේ ඔබට අනිවාර්යයෙන්ම කසාගල ග්‍රීන් සුපර් එකෙන් ඔබට ගෙදරට අවශ්‍ය දේවල් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. හොඳම දේ අඩුම මිලට ගන්න නම් අනිවාර්යයෙන්ම ඔබ යන්න ඕන තැන තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. වෙලාව මතක් කරන්නම් හවස 6යි විනාඩි 18යි.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි. ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 8 32 1000. NIB in the City University, the place to be.
2: හරි ගියේ හරිම තැනට ගියේ. LOLC එකෙන්නේ ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 8 715 555 අමතන්න.

0: කරන වියදම් කොම්බැන් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනාගන්න කොම්බැන් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනාගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩිය අවසන් දිනුම් මැදීමෙන් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම්බැන් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න Finishing වහලක් නම් color of තමයි
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න LOLC General Insurance Free Help
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
4: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක් එවගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක් රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න වැඩි විස්තර සඳහා 13.16 අමතන්න
5: තාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත පර්කෂන් එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලු නූතන ප්‍රවේණියේ කිනිපුපුර මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකේට ගෙනයන මහා සිහින දකින්නාගේ කතාව රිද්මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක් මාධ්‍ය අනුග්‍රහය සියත 98.2 98.4

0: Padang.
1: Right, apa itu yang anda bela? Apa yang anda yang di?
2: අපි යන්න තියෙන්නේ අපි අබිරහස් ගොඩක් ඔබට ඉදිරිපත් කළා.
1: තව තියෙනවා. මේකට ඈත අතීතෙන් එන්නේ.
2: ඈත අතීතෙන් ගිය කොච්චර කාලයකට කලින්ද?
1: 1876 තමයි මේ සිද්ධිය වෙලා තින්නේ. ඒ කියන්නේ මීට අවුරුදු හරියටම ගත්තොත් 150කට කලින්. අවුරුදු 150කට කලින් මාර්තු මාසේ 3 වෙනිදා කෙන්ටකී වල ඇලන් ක්‍රවුච් කියන කාන්තාව එලිමහනේ සබන් හදා දින්නවා. මේක යාගේ බිස්නස් එක ඈ. සබන් හදලා විකුණනවා. එයා සබන් හදා දින්නකොට එක පාරටම එයා සබන් හදා දින්න භාජනයට වැටුණා තපක් ගාලා මොකක් හරි යමක්. හපෝ මොකද්ද වැටුණනේ කියලා අරගෙන බලනකොට මස් කෑල්ලක්.
2: හරි.
1: මස් කෑල්ලක් කොහෙන්ද? මස් කෑල්ලක් කාවි කියලා වටපිට බලලා එයා ඒක විසික් කරලා ආයි සබන් ටික හදාගෙන තපස් ගාලා වැටුණා ඔළුවට මොකක් හරි.
2: හරි.
1: අරන් බලනවා තව මස් කෑල්ලක්.
2: අයියෝ.
1: ඊට පස්සේ මේ ඇලන් ක්‍රවුච් වටපිට බලනකොට තැන් තැන් වලට වැටෙනවා
2: මස් කෑලි.
1: ටික යම් සැලකිය යුතු වෙලාවක්, يعني දවස් ගානක් නෙවෙයි, විනාඩි වලින් යම් වෙලාවක්. ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් විතර වට ප්‍රමාණය තියෙන ප්‍රදේශයකට, ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් විතර ඒරියා එකකට උඩින්
2: මස් කෑලි
1: වැටෙනවා.
2: මොන මස්ද?
1: හරියට හරි. අන්න හරි. මම දැන් එතෙන්ට තමයි එන්න ගියේ. හරිද? දැන් මේ මස් කෑලි උඩින් වැටෙනකොට සමහර මිනිස්සු ඒ මස් කෑලි ඇහිඳගෙන ඇත්තටම කාලා බැලුවා. කාලා බලලා තියෙනවලු. හරිද? උඩින් වැටිච්ච මස් කෑලි ඇහිඳගෙන කාලා බලලා ඒගොල්ලෝ මේ බීෆ්ද, මේ ලෑම්ද, නැත්තම් මේ වලස්සුන්ගේ මස්ද කියලා හෙන්නට වාද කර කර රණ්ඩු වෙන්න පටන්
2: ගත්තා.
1: ඔය අතරේ තමයි මේක විද්‍යාඥයන්ට ආරංචි වෙලා ඒගොල්ලෝ ඇවිල්ලා මේ වැටුණයි කියන මස් කෑලි අරගෙන ඒවා ලැබ් වලට යවලා පරීක්ෂා කරලා කොහොමද මේක උනේ, මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා හොයන්න පටන් ගත්තා. දැන් බලන්න චාලි වෙනස. විද්‍යාඥයෝ දැනගත්තාම මස් වැටිලා තියෙනවා කියලා අහසින් ඒගොල්ලෝ කල්පනා කරන්නේ මස් කොහොමද යකෝ අහසින් වැටෙන්නේ කියලා. සැන්ඩිට කල්පනා වෙන්නේ ඒ මොනවද මස්? තේරුණාද ජාලි?
2: විද්‍යාව ඊට පස්සේ තමයි හොයන්නේ කොහොමද වැටෙන්නේ කියලා.
1: හරි. මස් ජාති මොකද්ද කියලා ඉස්සෙල්ලා
2: මුලින් බලන්න.
1: හරි.
2: විද්‍යාඥින්ට තේරෙනවා.
1: හරි. ඔයා හරිම හරි ගොඩේ ඔයා ඉන්නේ. ඔයා ඉන්න ගොඩේ තමයි ඔයා ඉන්නේ. හරි. ඔයා ඉන්න ඕනේ තංගාල අර මස් ටික වැඩිචා දුවගෙන ගිහිල්ලා මස් කෑල්ල කර කාල බලලා ඒ මේ බීෆ් අනේ පළයන් බීෆ් අඳුරන්නේ නැද්ද මම? ඔය බීෆ් නෙවෙයි ඔය ලෑම්. ලෑම් කොහෙද මේ? මෙච්චර හයියද ලෑම්?
2: ඒක මේ
1: වලස්පස්. අනේ මේ බොරු කියන්නේ නැතුව ඉන්න වලස්පස් කනවාද මිනිස්සු? මේ බීෆ් කියලා. අර ඒ වලියට තමයි ඔයා සෙට්.
2: නෑ වලි දාන්නේ නෑ. මම මුලින්ම හොයාගන්නවා කවුද සතා.
1: හරි.
2: ඊට පස්සේ පරීක්ෂණ ආරම්භ කරනවා කොහොමද අහසින් වැටෙන්නේ කියන එක.
1: ඕක තමයි මං කිව්වේ.
2: හරි.
1: ඥා සහ සැන්ඩි අතර වෙනස.
2: වෙනස. මම
1: මේ මොනවද ඉස්සෙල්ලා වද්දන්නේ මට තේරෙන විදිහට අහසින් වැටෙන්න පටන් ගත්තොත් අපි ඉස්සෙල්ලම හිතන්න ඕනේ අහසින් මේව වැටෙන්නේ කොහොමද? මේක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. අහසින් වැටෙනවද බා? මස් කන්න එපා යකෝ. ඔයා අහසින් වැටුනේ කියලා අපි එන්නේ එහෙම එකට. සැන්ඩි එන්නේ මේ මොනාද? මස් මොනාද? බීෆ් නම් නම් නම් නම් නම්
2: අනේ කන්න නෙවෙයි මං
1: ඇහුවේ. කන්න නෙවෙයි මස් මොනාද කියලා
2: අනේ දෙමං බීෆ් ෆෝ කන්නේ නැහැ.
1: දැන් අපි හිතනවානේ සාමාන්‍ය මිනිස්සු මොඩයි විද්‍යාඥයෝ
2: මේක
1: බුද්ධිමත්ව හිතලා තියෙනවා කියලා. ඔයා දන්නවද ඒගොල්ලෝ දීලා තියෙන එක්ස්ප්ලනේෂන් එක මේකට අන්තිමට? මේ ලිහිණියෝ ගිජු ලිහිණියෝ ඉන්නේ වල්චර්ස් කියලා කුරුල්ල ජාතියක්
2: ඉන්නවා.
1: තට්ටේ තියෙන කුරුල්ල. වල්චර්ස්ලා හැරි අපූර්ව ලක්ෂණයක් නේක.
2: ඇඟ
1: පුරාම පිහාටු තිබුණට
2: ඔළුවේ
1: පිහාටු නැහැ. තට්ටේ තියෙන්නේ. ඒ තියෙන අර මැරිච්ච සත්තුන්ගේ ඇඟ ඇතුළට ඔළුව දාලා soft tissues ඉරලා ගන්න පුළුවන් වෙන්න. එතකොට අර මේ දහජරාව පිහාටුවල පැටලෙන්නේ නැති වෙන තමයි එයාට තට්ටි පිහිටලා තියෙන්නේ.
2: සබහාදරමේ තින් නිර්මාණයක්.
1: මොනේ හදලා තියෙන්නේ? ඉතින් ඔය තට්ට කුරුල්ලෝ රෑනක්, වල්චර්ස්ලා රෑනක් උඩින් යන ගමන් වල්චර්ස්ලා සමහරලාට කාපු බස් වොමිට් කරනවා. පියාඹන ගමක්. මොකද පියාඹද්දි ඒගොල්ලෝ කණ්ඩාම් වෙන්නේ බොහොම කලාතුරකින්, කණ්ඩාම් නම් පුළුවතර කනවා. කාලිවරලා පියාඹගෙන යද්දි ඒගොල්ලන්ට සමහරලාට ඇඟ බර වැඩි, පියාඹන්න අමාරුයි. එතකොට ඒ පියාඹීම පහසු වෙන්න ඒගොල්ලෝ කාපු ඇන් ටිකක් බොක් ගාලා
2: දානවලු.
1: දැන් මේ විද්‍යාඥයෝ පැහැදිලි කිරීම තමයි, වල්චර්ස්ලා රෑන පියාඹගෙන යන ගමන් ඒ ඔක්කොම වල්චර්ස්ලට එක සැරේ
2: කාපුවා වැඩි වෙලා,
1: කාපු කෑම ප්‍රමාණය වැඩි වෙලා ඒ ඔක්කොම වල්චර්ස්ලා ටික එක සැරේ
2: එක තැනකට
1: මේ මස් කෑලි දැම්මා.
2: හරි
1: හරිම අපූරු පැහැදිලි කිරීමක්. Thank you විද්‍යාලෝක
2: අපිට
1: මේ පැහැදිලි කිරීම ලබා දුන්නට. ඉතින්
2: වෙන එකක්වත් දීලා නැද්ද ඔයිට අමතරව?
1: ඔච්චරයි ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීම.
2: ඊට වැඩිය හොඳයි අපි ඕක මොනා හරි පරීක්ෂණයක් කරලා.
1: ඊට වැඩිය හොඳයි කාලා බලපෙවුම් කාලා බලලා මේ බීප්ද ලෑර්ද කියලා වාදගත්තා.
2: ඒකෙන් කියන්නේ විද්‍යාඥයෝ කවුද, මං කවුද?
1: විද්‍යාඥයෝ කවුද? සැන්ඩි කවුද? විද්‍යාඥයෝද මොඩ? සැන්ඩිද මොඩ? සැන්ඩිද මොඩ? සරි. තරහා ගන්න එපා අපියක්. හෙට ඇවිල්ලා යාළුවෙකු ඈ.
2: තරහයි.
1: තරහා වෙන්න එපා.
2: මම යනවා.
1: මම මකලෝ.
2: මං සැන්ඩි.

0: සුවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: හොඳම ගවේෂණශීලී ප්‍රවෘති වාර්තාකරණයට හිමි සම්මානය සියතට. මීගමුව ගැටුම ගැන CCTV දර්ශන මොරටුවට යවයි. ගොවි විරෝධතාවලට කෘෂිකර්ම ඇමතිගෙන් ප්‍රතිචාර. සලේගේ පෙත්සමේ සහන නොදෙන්නැයි කාවිනල්ලිල්ලයි. කොළඹ විනෝද බද්ධ පහතට.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: 31 වැනි සුමති සම්මාන උළලේදී හොඳම ගවේෂණශීලී ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සම්මානය සියත ප්‍රවෘත්ති වෙත හිමි වුණා. සම්මාන උළෙල ඊයේ පැවැත්වුණේ කොළඹදී. 2026 සුමති සම්මාන උළෙලේදී හොඳම ගවේෂණශීලී ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සම්මානය හිමි කරගත්තේ සියත ප්‍රවෘත්ති අංශයේ ආශිකා අරුස් විසින්. ඒ ඇතුවත් බැරි නැතුවත් බැරි ජංගම දුරකථනය යන කාලීන ප්‍රවෘත්ති විශේෂාංගය සඳහායි. මේකමුව බන්ධනාකාරයේ CCTV කැමරා පද්ධතිවලට අදාළව සිය බහරයට ගත් දෘඩ තැටි දෙකක් මොරටුව විශ්වවිද්‍යාලයේ වෙත යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ මීගමුව බන්ධනාකාරයේ නොසන්සුන්තාවට අදාළ නීති කෘත්‍ය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ අධිකරණ නියෝග මත අදාළ දෘඩ තැටි දෙක මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක වෝහාරික විද්‍යාගාරයට යොමු කළ බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 1 විසින් සිද්ධිය පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතිය මේගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා වෙත ඉදිරිපත් කරනු ලැබුවා. වාණිජ අපරාධ විමර්ශන අංශය එහිදී අධිකරණයේ ඉල්ලා සිටියේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් අදාළ සිද්ධිය පිළිබඳ විමර්ශනයක් සිදු කිරීම අවශ්‍ය නොවන බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි. ඒ එකම සිද්ධිය පිළිබඳ පාර්ශ්ව දෙකක් විසින් විමර්ශන පැවැත්වීම අනවශ්‍ය බව පවසමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ බන්ධනාකාර පනත ප්‍රකාරව ඊට බන්ධනාගාරයට බලය ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලා ඉදිරි දිනේදී ඊට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන බවයි. ගැටුමේදී මියගිය එක් රැඳවියෙකුට අදාළ රුධිර සාම්පල සහ ඇඳුම් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන බවද ඒවා රජයේ රස පරීක්ෂකට ඉදිරිපත් කරන ලෙසද විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. රැඳවියන් 3 දෙනෙකුගේ මරණ සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණයට අදාළව අද සාක්ෂි මෙහෙවනු ලැබුවා. මියගිය සෙසු පුද්ගලයන්ගේ මරණ සම්බන්ධයෙන්ද අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අංශ නිලධාරීන් සඳහන් කළේ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් හඳුනා ගන්නා සියලු සැකකරුවන්ට මිනි මැරුම් චෝදනා යටතේ ගිනි අවි ආක්ෂා පනත යටතේ සහ පොදු දේපල පනත යටතේ නඩු පවරන බවයි. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විමර්ශනවල ප්‍රගතිය ලබන 23 වනදා ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා. මේ අතර මීගමුව බන්ධනාගාර ගැටුමින් බරපතල තුවාල් ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බන්ධනාගාර නිලධාරීන් 2 දෙනාගේ මෘතදේහ අද ඥාතීන් වෙත බහර දෙනු ලැබුවා. ඒ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුවයි. මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය නිලධාරීන් සංඛ්‍යාව 10 දෙනෙක්. වී සඳහා නියම කර ඇති සහතික මිල සංශෝධනය කිරීමක් සිදු නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය KD ලාල්කාන්ත පවසනවා. ඔහු මේ බව පැවසුවේ මහනුවර පැවති වැඩසටහනකට එක්වෙමින්.
2: ගුයට උදාවක් තියෙන්න ඕනේ තමන්ගේ වියස්සන වැඩි කරගන්න. මගේ යෝජනාව අක්කරයකට වීබුසල් 100ක් හෝ ඊට වඩා ගන්න බැන්නම් ඔය කියන දිස්ත්‍රික්කවල ගුවිය ලැජ්ජාවටපත් වෙනවා. අපි වවලයි අපි කන්නේ කියාගෙනම අපි ඉන්න කණ්ඩායමක් නෙමෙයි. අපි අවශ්‍ය දේවල් ගේනවා. දැන් සමහරව ඉල්ලන වී කිලෝ එකට මෙච්චරක් දෙන්න කියලා. ඒ කියන විදියට දුන්නොත් එහෙම පාරිභෝගිකයට සහල් කිලෝ එකක් ගන්න වෙන්නේ රුපියල් 400ට 500ට. ගොවියක් දැනගන්න ඕන මේ රටේ පාරිභෝගිකයෝ තමයි ඒගොල්ලන්ට දෙන සහන ඔක්කොම දෙන්නේ. අපි ගණන් හදලා දිනනවා. අනංගහතර තමයි ගාන කියලා තියෙන්නේ 120 130 140 ඒක තමයි ගාන. ඊට වඩා වැඩි ගණන් ඉල්ලන්න ඇති තරම් උද්යෝගසනය කරන්න දෙන්නේ නැහැ. ඒක තමයි ගාන. ඇති තරම් කරගන්න අපිට කවන්නේ. ඔය V කිලෝ එකට රුපියල් 150 60ක් ඉල්ලන්නේ යථාර්ථවාදී සටන්කාමී නෙමෙයි. ඒවා සටන්කාමීව නෙමෙයි. ඒවා ගොම්පාට.
1: වියලවි මණ්ඩලය විසින් වී මෙට්‍රික් ටොන් 203ක් මිලදී ගෙන තිබෙනවා. වැඩිම වී ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. අම්පාර මුලතිව් කිලිනොච්චි හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී ගබඩා විවෘතයි. නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කට, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කට සහ කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 140කට රජයේ සහතික මිල යටතේ වී මිලදී ගනු ඇති. අතිරේක වී ගබඩාද සපයාගෙන ඇති බවයි වී අලවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද සඳහන් කළේ.
3: අපේ ගබඩා සමහරව පිරලා තියෙනවා. අපි ඒකට විකල්ප ගබඩා දැනට සකස් කරගෙන තියෙනවා. අපි ඒවා අදාළ කාලය එනකොට විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් අපි පෞද්ගලිකංශයෙන් ගබඩා ලෑස්ති කරගෙන තියෙනවා. පෞද්ගලිකංශයෙන් යන විශේෂ සම්පකාරවල සහ ගොයන සේවයකේ අමතර ගබඩා අපි බාගෙන ඒවට මිලදී ගැනීමට ආරම්භ කරන වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා.
1: නවපරපුරයේ අවශ්‍යතා ඉටු කළ හැකි පිරිසකට නායකත්වය ලබා ගැනීම සඳහා සහාය දැක්වීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ තරුණ තරුණියන් පිරිසක් සමග පැවති හමුවකට එක්වෙමිනුයි.
4: කෞටිල්‍යත් නෙමෙයි, චන්ද්‍රගුප්තත් නෙමෙයි, මම රනිල් වික්‍රමසිංහ. අපි දැනගන්න ඕන කොහෙන්ද දැනුම ලබා ගන්න. දේශපාලනික හරි අමාරු ගමනක්. සමාරු වැටෙනවා, සමාරු අයින් වෙනවා. කැපවීම නැත්තම් අර්ථශාස්ත්‍රය මැකියවිල කවුරුත් කියවලා වැඩන්නේ නැහැ. ඒක නිකම් බල්ල එක. මොකද්ද මට කරන්න ඕනේ? අපේ પરම්පරාවේ කාලේ අපි කරන්න තියෙන ඔක්කොම කරා. ඔයගොල්ලේ પરම්පරාවේ කාලේ කට්ටිය ඉන්නවද කරන්න? දැන් අපි ඉන්නකම් උදව් කරලා උපදෙස් දෙන්න පුළුවන්. නායකත්වයේ ගන්න. එහෙම ඉන්නවා නම් ඒ අයට මම උදව් කරන්න.
1: මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ වත්මන් රජයට ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය හෝ ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවයි. ඔහු මේ බව සඳහන් කළේ වීරවිල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.
5: දස ලක්ෂ සංඛ්‍යාත ගුවි ජනතාව සුභවාදී හෙට දවසක් වෙනුවෙන් අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ පත් කරගත්තා. දැන් ගුවි ජනතාවගේ හදවත හඳුනනවා කියන මේ රජය ගුවි ජනතාවට කියනවා කසිප්පුකාරයලු. ගුවි ජනතාවට කියනවා ආටිෆිෂල් ගොවියලු. දැන් එදා රජකමට සුදුසුයි කියපු ගොවි ජනතාව අද මංකොල්ලකාරයෝ ගන්නට දාලා තියෙනවා. බලන්න කරපු රැවටිල්ල. මේ අය පොරොන්දු වුණා මෙතෙක්කල් ඉතිහාසයේ ගොවි ජනතාවට ලබා නොදුන්නු සහන රසක් ලබා දෙනවායි කියල. අපි අහන්න කැමති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ. කෝ ඒ සහන ටික?
1: ආණ්ඩුව කිසිදු අවස්ථාවක ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවල නිරත නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පැවසුවේ.
6: අපි මේ දේශපාලන බලය ලබාගෙන තියෙන්නෙම මේ රට විනාශ කරන්නා හෝ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කිරීමට නෙවෙයි. විවිධ මතවාද ඔස්සේ ඒගොල්ලෝ උත්සාහ ගනිමින් ඉන්නවා අපි ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති විරෝධී වැඩ කරන්න විවිධ අනපනක් දෙනවා කියන මතවාදී සමාජගත කරන්න. ඒ විපක්ෂයේ කාර්යභාරය.
1: මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක සඳහන් කළේ ලබන වසරේදී ජාත්‍යන්තර ණය ගෙවීමට ඇති බැවින් මෙරට ආර්ථිකය අවදානම් සහගත තත්ත්වයක පවතින බවයි. ඔහු මේ බව සඳහන් කළේ ඊරාත්‍රියේ විකාශය වූ සියත ටීවී ත්‍රිකෝණීය වැඩසටහනට එක්වෙමින්.
7: අවදානම තියෙන්නේ අපට ණය 2028 අප්‍රේල් මාස වෙනකොට බිලියන් 3900ක් විතර ගෙවන්න තියෙනවා ඩොලර්. මේ 3900ට ගෙවන්න පුළුවන් හැකියාවට තියෙන්නේ අපේ සංචිත අපි US ඩොලර් බිලියන් 14000 තියෙන්න තියෙන එක. දැන් ඒක නැවත ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවල මේකම නාව අවස්ථාවේ කිව්වා ඒක උපයන්න බැරි වෙනවා. ඔබතුමාට US ඩොලර් බිලියන් 11800ක් 12000ක් විතර බිලියන් හොයන්න පුළුවන්. මේක තමයි අද තියෙන 6400ට. මේක භයානක තත්ත්වයක්. මොකෝ එදාට මේ ඉලක්කය ඉෂ්ට කරන්න අඩු ගන්න US ඩොලර් මිලියන් 300ක් මාසෙකට එකතු කරන්න. මේක තමයි තියෙන ප්‍රශ්නේ.
1: නියෝජ්‍ය මාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරු වරුන්ගේ විශ්‍රාමයාමයේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
8: විපක්ෂයේ මහත්තුරු කලබල වෙන්නේ ඇයි කියලා අපි හිතුවොත් එහෙම පෞගේ දවස් ටිකේම අපි දන්නවා ඉදිරියටත් අපි දන්නවා ඔවුන් සම්බන්ධ විවිධ තීන්දුව తీරන මේ අධිකරණ පද්ධතිය අරලා ලබා දීමට සූදානම් වෙලා තිබෙනවා. ඒත් ඔවුන් උත්සාහ කරමින් තිබෙනවා. දැන් මේ විනිසුරන් ඒ තීන්දුව ලබා දෙන නිසා තමයි මේ කාලේ දික් කරන්න යන්නේ වගේ අදහසක් මතු කරන්න සමාජීතුළු උත්සාහ කරමින් තිබෙනවා.
1: රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේ සලේ ඉදිරිපත් කර ඇති පෙත්සමට අදාළව අගරතගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අභ්‍යාචනාධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලමි. අගරතගුරුතුමන් ඉල්ලා ඇත්තේ අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව ත්‍රස්තවාදය පැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් සුරේෂ් සලේ පෙත්සම ගොනු කර තිබුණා. අගරදගුරුතුමන් සඳහන් කරේ සුරේෂ් සලේ ඉදිරිපත් කළ නඩුකරේ හේතුවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ස්වාධීනත්වය මෙන්ම ඵලදායිතාවයට බලපෑමක් සිදුවිය හැකි බවයි. ඒ හේතුවෙන් වින්දිතයන්ගේ අයිතිවාසිකම් සුරකීම සඳහා ඊට මැදිහත් වීමට අධිකරණයේ අවසර ඉල්ලා සිටින බවයි අගරදගුරුතුමන් සඳහන් කළේ. පෙත්සමේ දැක්වෙන්නේ පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර ඉන්දිය බුද්ධිංශ ඒ පිළිබඳව තුන් වරක් මෙරට බලධහරින් දැනුවත් කර ඇති බව මාධ්‍යවලින් ප්‍රකාශ කර තිබූ බවයි. ඒ වැලැක්වීමට බලධහරින් අවශ්‍ය පියවර නොගත් බවටත් අගරදගුරුතුමන් චෝදනා කළා. බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට ප්‍රකාශයක් සිදු කළ අසාද් මවුලානා නැමැති පුද්ගලයෙකු පාස්කු ප්‍රහාරය සහ ඊට පෙත්සම් කාර සුරේෂ් සලේ සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳ කරුණු ඉදිරිපත් කර තිබුණා. ඒ පිළිබඳ විමර්ශනය කිරීම අවශ්‍ය බවයි අගරදගුරුතුමන් පැවසුවේ. 2024 වසරේ ඔක්තෝබර් මස 4 වනදා රොහාන් සිල්වා පියතුමන් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කළා. පෙත්සම් කාර සුරේෂ් සලේ ඉල්ලා සිටින සහනය අධිකරණය ප්‍රදානය කළහොත් ඉන් අගතියට පත් වූවන්ගේ අයිතිවාසිකම්වලට බලපෑමක් සිදුවිය හැකි බවයි අගරදගුරුතුමන් සඳහන් කළේ. උසස් පෙළ විභාගය මාස දෙකකින් කල්දමන ලෙස ඉල්ලා ඊට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය ලබන 23 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. නියෝගය නිකුත් කළේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසින්. උසස් පෙළ විභාගයට පළමු වරට හා දෙවන වරට පෙනී සිටින සිසු සිසුවියන් 9 දෙනෙකු පෙත්සම ඉදිරිපත් කළා. පෙත්සම් කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භූපති කහතුඩුව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛවලට අනුව අනිවාර්යෙන් පැවැත්විය යුතු පාසල් දින සංඛ්‍යාව නියම කර ඇති බවයි. දිට්වා සුලිකුණාටුව සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් බදාදා දිනවල නිවාඩු ප්‍රකාශයට පත් කර තිබුණා. මේ හේතුවෙන් පාසල් නිසි පරිදි නොපැවැත්වූ බවයි නීතිඥවරයා සඳහන් කළේ. ලබන අගෝස්තු මස උසස් පෙළ විභාගය පවත්වනු ලැබුවහොත් සිසුන්ට දැඩි අගතියක් සිදුවිය හැකි බවයි නීතිඥවරයා කියා සිටියේ. උසස් පෙළ විභාගය සඳහා නිකුත් කර ඇති කාලසටහන බල රහිත කිරීමේ රීට් ආක්ෂාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළා. සොලිසිටර් ජෙනරාල් විරාජ් දයරත්න සඳහන් කළේ උසස් පෙළ විභාගය සඳහා සිසු සිසුවියන් 378,000ක් පමණ ලියාපදිංචි වී ඇති බවයි. ඉන් 9 දෙනෙකු පමණක් විභාගය කල්දමන ලෙස ඉල්ලා අධිකරණය හමුවට පැමිණ තිබෙන බවයි සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළේ. විභාගවලට පෙනී සිටීම සඳහා සිසුන් වාර්ෂිකව පාසල් පැමිණීමෙන් 80%ක් සම්පූර්ණ කළ යුතුයි. එක් පෙත්සම්කාර ශිෂ්‍යයෙකුගේ පාසල් පැමිණීමේ ප්‍රතිශතය සටහන් වී ඇත්තේ 7.2% ලෙස බවත් සොලිසිටර් ජෙනරාල් වරයා කියා සිටියා. තවත් පෙත්සම්කරුවන් කිහිප දෙනෙකු පාසල් පැමිණීම වාර්තා කර ඇත්තේ 50% සහ 53% යන ප්‍රතිශතවලයි. පාසල් අධ්‍යාපන කටයුතු වලට පවා සහභාගී වී නොමැති සිසුන් තමන්ට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට කාලය ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කරන්නේ කෙසේදැයි සොලිසිටර් ජෙනරාල් වරයා ප්‍රශ්න කළා. උසස් පෙළ විභාගය කල්දමනු ලැබුවහොත් විශ්වවිද්‍යාල ප්‍රවේශය වැනි කටයුතු වලටද දැඩි අගතියක් සිදුවනු ඇති බවයි සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළේ. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා එම අමාත්‍යාංශයේ ලේකම් විභාග කොමසාරිස් ජෙනරාල් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 15,082 මේ දක්වා ඩෙංගු මරණ 49ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පැවසුවේ ඩෙංගු රෝගයේ වැළඳුණු පුද්ගලයන් රෝහල් ගතවීම ප්‍රමාද වීම මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඍජුව බලපා ඇති බවයි.
9: තමන්ට දින දෙකකට වඩා උණ පවතිනවා නම් ඇඟපත කැක්කුම වමනේ ඔක්කාරය හිසරදය වැනි රෝග ලක්ෂණ සමග වෙනත් බෙහෙත් පාවිච්චි කරන්නේ නැතුව වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරනවා නම් හොඳයි කියලා. මොකද අපිට රෝහල් වලින් ආරංචි වෙනවා නොයෙකුත් ඖෂධ ආරගෙන සංකූලතා වලින් රෝහල්ට පැමිණෙනවා කියලා. ඉතින් එහෙම කරාම රෝහල් වල කාර්ය මණ්ඩලයටත් අපහසු වෙනවා රෝගීන් කළමනාකරණය කිරීම. උණ අඩු කර ගැනීම සඳහා පැරසිටමෝල් වර්ගයේ ඖෂධ විතරයි පාවිච්චි කරන්න පුළුවන්. දින දෙක යනකොට උණ අඩු වෙන්නේ නැත්නම් වෛද්‍යවරයෙක් හම්බෙලා තමන්ට තියෙන ඩෙංගු රෝගයද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත්.
1: කොළඹ මහනගර සභාව විනෝද බද්ද පහත දමා තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි කොළඹ නගරාධිපති රායි කැලි බල්තසාර සඳහන් කළේ. දේශීය කලාකරුවන් සහභාගී වන ප්‍රසංග සඳහා අය කළ 112ක විනෝද බද්ද පහත දමා ඇත්තේ 107ක් දක්වායි. විදේශීය කලාකරුවන් සහභාගී වන ප්‍රසංග සඳහා අය කළ 114ක විනෝද බද්ද 110ක් දක්වා පහත දමුණා. අන්තර්ජාතික ක්‍රීඩා තරග සඳහා අය කළ 115ක විනෝද බද්ද පහත දමා ඇත්තේ 114ක් දක්වායි. දේශීය ක්‍රීඩා තරග පැවැත්වීමේදී අය කළ 110ක විනෝද බද්ද 107ක් දක්වා පහත දමුණා. ප්‍රවේශ පත්‍රවල මිල ගණන්වලටද මෙම සහනය පිළිබිඹුවන ආකාරයට කටයුතු කරන ලෙස නගරාධිපතිවරිය සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කළා.
10: ඒක යම්කිසි අධීක්ෂණයක් අපිට කරන්න සිද්ධ වෙනවා ඉස්සරහට. හා අපි ඉල්ලීමක් කරනවා සියලුම වෙනියුස් වලට, හා සියලුම ඉවෙන්ට් කරන ආයතන වලට, සියලුම කලාකරුවන්ට ඒ සහය අපිට එතරම් අවශ්‍ය වෙනවා. මෙතන ආදායම අඩුවීමක් අවසානයේ වෙන්නේ නැහැ කියන තර්කය තමයි අපිට තියෙන්නේ. ප්‍රතිශතයන් අඩු කරනවා කියන්නේ කලාකරුවන් තව තවත් කන්සර්ට් කරන්න පෙළඹෙනවා. දෙවෙනි කාරණාව තමයි දැන් තමත් හොරට ඉෂු වෙන ටිකට් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මේක ඉතාමත් බරපතල හා ලොකු ගැටලුකාරී දෙයක්. අපි හිතනවා දැන්වත් අපිත් එක්ක අත්වැල් බැඳගෙන අපි මේ ගත් ප්‍රයත්නයට ඒගොල්ලෝ තත්වලක් වෙලා මේ ඉස්සරහට මේ ගමන යනවා කියලා.
1: ලිතුවේනියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ ජාවාරම් වලින් ප්‍රවේශම් වන ලෙස මෙරට පිහිටි ලිතුවේනියා කොන්සල් කාර්යාලය දෙනුම් දී සිටිනවා. එම කාර්යාලය නිවේදනය කළේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පිරිස් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි ලැබී ඇති බවයි. විදේශ රැකියාපේක්ෂා කරන්නන් නීත්‍යානුකූල ක්‍රමවේදයට පමණක් එම කටයුතු සිදු කළ යුතු බව ලිතුවේනියා කොන්සල් කාර්යාලය සඳහන් කළා. මුදල් ගෙවීමට පෙර සියලු තොරතුරු නිල මාර්ගෝස්සේ තහවුරු කරගත යුතුයි. ඉරානයට එල්ල වූ අමෙරිකා ප්‍රහාරවලින් පසු බගායි විශේෂිත රෝහලේ රෝගීන් 211 දෙනෙකු ඉවත් කර තිබෙනවා. ප්‍රහාරවලින් රෝහල අක්‍රිය වූ බවයි ඉරාන සෞඛ්‍යංශය සඳහන් කළේ. මෙම රෝහලේ ප්‍රතිකාර ලබන්නේ පිළිකා රෝගීන් ඇතුළු විශේෂිත රෝග තත්ත්වවලින් පෙළෙන්නන්. රෝහල අසලට එල්ල වූ ප්‍රහාරය මිලෙච්ච ප්‍රහාරයක් බවට ඉරානය චෝදනා කළා. මෙම ප්‍රහාරය සෞඛ්‍ය පහසුකම් වලට එරෙහිව ඊශ්‍රායලයේ මිලෙච්ච ක්‍රියා සිහිගන්වන බවයි ඉරාන විදේශ මාත්‍යංශය සඳහන් කළේ. ඊයේ සිට ආරම්භ වූ අමෙරිකාවේ නව ප්‍රහාරමාලාවෙන් ඉරානයේ මියගොස් ඇති සංඛ්‍යාව 35 දෙනෙක්, තවත් 300 දෙනෙකු තුවාල ලැබුවා. ඉරාන හමුදා මූලස්ථානයේ සඳහන් කළේ අමෙරිකාව එරට යටිතල පහසුකම්වලට තවදුරටත් ප්‍රහාර එල්ල කළහොත් මැද පෙරදිග කලාපයේ යටිතල පහසුකම්වලට පහර දෙන බවයි. මෙතෙක් ඉරානය එවැනි ක්‍රියාවල නිරතවීමෙන් වැළකී සිටින්නේ නොහැකියාවක් හේතුවෙන් නොවන බවද එරට හමුදා මූලස්ථානය පැවසුවා. මේ අතර ඉරානයට එරෙහිව යුද්ධයක් ක්‍රියාත්මක කිරීම වැරදි බව අමෙරිකානුවන්ගෙන් බහුතරයක් විශ්වාස කරන්නේ යැයි මත විමසුමකින් අනාවරණ වී තිබෙනවා. එම තොරතුරු අනාවරණ වී ඇත්තේ යුගොව් සහ ඉකොනොමික්ස් විසින් කරන ලද නව මහජන මත සමීක්ෂණයකින්. ඉරානයට එරෙහිව යුද්ධය ක්‍රියාත්මක කිරීමේ තීරණය වැරදි බව අමෙරිකානුවන්ගෙන් 57ක් විශ්වාස කරනු ලබනවා. එය නිවැරදි තීරණයක් බව පවසන්නේ 27ක් පමණයි.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම හා ඉන්දියා 19 පහළ කණ්ඩායම අතර පැවති පළමු සිව්දින තරගය ජය පෙරදුමින් තොරව අවසන් වුණා. තරගය පැවතුනේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී කඩුලු 9ක් දැවි ලකුණු 424ක් ලබා සිටියේදී ඉනිම අත්හිටවනු ලැබුවා. ඉන්දියා 19 පහළ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියල්ලන් දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 576ක්. ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම දෙවන ඉනිම සඳහා කඩුලු 6ක් දැවි ලකුණු 178ක් ලබා සිටියේදී ඉනිම අත්හිටවනු ලැබුවා. යළි සිරස්තල. හොඳම ගවේෂණශීලී ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සුමති සම්මානය සියතට. මීගමුව ගැටුම ගැන CCTV දර්ශන මොරටුවට යවයි. ගොවි විරෝධතාවලට කෘෂිකර්ම ඇමතිගෙන් ප්‍රතිචාර. සලේකේ පෙත්සමේ සහන නොදෙන්නේයි කාදිනල් ඉල්ලයි. කොළඹ විනෝද බද්ද පහතට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබරාත්‍රිය.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: of the town.
1: මම නෙවෙයි වෙන කෙනෙක් ඩ්‍රාමා එක වෙනස් විදිහකට වේදිකා ගත වෙනවා කියලා අපිට ආරංචි වුණා.
2: ඔව්. ඔව් විස්තර රාමනාය කරගෙන ගෙදර. එයා නම් මේ වෙලාවේ ඒකට සුදුසුපත් එක නෙවෙයි ඉන්නේ.
3: ඉතින් අපි ඒ ගැන ධර්මප්‍රිය ඩයස්ගෙන් ඇහුවා.
4: SN VVIP නාට්‍ය දර්ශනයක් කරමු කියලා. මේ අදාසාවේ ජයනිට අපි පොඩ්ඩක් සමහර දේවල් නාට්‍ය පොඩ හලුත් කරලා හොඳ ආරම්භයක් ගන්න හොඳ වැඩක් කියලා හිතුණා. තාම සතුටුයි මේ වැඩේ හරි ආගෙන එනවා මේ විදිහට. ආයෙ ටිකට් ඉවරයි. අන්දහයි ටිකට්ස් තව තියෙනවා.
1: ගොඩක් දෙනෙක් ඩ්‍රාමා එකත් එක්ක ඉන්නව නේද?
4: ජයනි සේනානායක, සම්පත් ජයවීර, කෝරළගේ සමන්, කුසල් මදුරංග, ජෙනට් ඇන්තනි, පසන් රණවීර, අනුරාධා පෙරේරා, ධර්මප්‍රිය ඩයස් කියන නළුවියෝ රඟපානවා.
3: අපි කවද්ද දැන් බලන්න එන්න ඕනේ?
4: ජූලි 18 වෙනිදා සෙනසුරාදා බොරැල්ලේ නාමල් මාලනී පුංචි තියට එකට එන්න 3:30 ගේ දර්ශන වාර දෙකක් සංවිධානය කරලා තියෙනවා. එන්න අපි අපිටම hina වෙන්න මම නෙමෙයි වෙනකින් බලන්නේ.
0: Talk of the town.
1: Hip-hop king Jay-Z's concert එකක් පහුගිය දා තිබ්බා. ඒ එයාගේ පළවෙනි ඇල්බම් එකට අවුරුදු 30ක් ඉඳලා.
3: කොන්සර්ට් එකේ සිද්ධ වුණු ස්පෙෂල්ම දේ තමයි හැමෝම සර්ප්‍රයිස් කරන ගමන් Beyonce ස්ටේජ් එකට ආපු එක.
1: එයා 1996 දී කිව්ව Can't Knock the Hustle කියන song එක live sync කරලා තිබ්බා.
3: ඊට පස්සේ එයාලගේ දුව Blue Ivy කාටත් ස්ටේජ් එකට ආවිත් තිබ්බා.
1: ඒ වගේම තමයි කොන්සර්ට් එක පටන් ගන්න කලින් පෙන්නපු එයාලගේ family videos මේ වෙද්දි viral වෙලා තියෙනවා.
0: Talk of the town.
5: අපි හැමෝම දන්න දෙයක් තමයි අපේ ලේ ඇඟේ අඩු වෙන්න පුළුවන් කියන කාරණාව. ඒක අපි හඳුන්වනවා රක්තහීනතාවය කියලා. ඇත්තටම මේකෙදි වෙන්නේ අපේ රුධිරයේ තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීමයි. නමුත් ඔබ දන්නවාද මේ විදිහටම අපේ රුධිරයේ තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් කියලා? වෛද්‍ය විද්‍යාවේදී අපි මේ තත්ත්වය හඳුන්වනවා පොලිසයිතීමියා, එහෙම නැතිනම් එරිත්‍රොසයිටෝසිස් කියලා. සාමාන්‍ය පුද්ගලයෙකුගේ හිමොග්ලොබින් ප්‍රමාණය තිබිය යුතු වන්නේ 2 ml ග්‍රෑම් 13.5 17.5 අතර ප්‍රමාණයක්. නමුත් මේ අගය 18.5ට වඩා දිගු කාලයක් තිස්සේ පැවතීම තමයි අර මම මුලින් කියපු රෝගී තත්ත්වයට හේතු වන්නේ. මේ සඳහා හේතු කීපයක් බලපාන්න පුළුවන්. විජලනය, දිගු කාලයක් තිස්සේ පවතින පෙනහළු ආශ්‍රිත රෝගී තත්ත්වයන්, ස්ලීප් ඇප්නියා රෝගී තත්ත්වය, උපතේ සිට ඇතිවන හෘදයේ ඇතිවන ව්‍යුහාත්මක වෙනස්කම් සහ ඇටමිදුලවල ඇතිවන රෝගාබාධයන් මේ අතර වෙනවා. මෙවැනි තත්ත්වයකදී ඇති වෙන පුළුවන් රෝග ලක්ෂණ තමයි ඔබට නිතර ඇතිවන හිසේ කැක්කුම, කලාන්ත කැරකෙවිල්ල ගතිය, ඇස්වල පෙනීමේ ඇතිවන වෙනස්කම්, අධි රුධිර පීඩනය සහ නහරවල ලේ කැටි ගැසීම නිසා ඇතිවන රෝග ලක්ෂණත් මේ අතර වෙනවා. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
6: ඔබ නොදන්න මෙඩිසින්.
3: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.
1: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න pick me ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම book කරගන්න පුළුවන්. Goods insurance සහ live tracking තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට move කරන්න pick me truck book කරන්න.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance we help.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
5: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මම ආගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
3: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
8: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
9: මනස්ගාතද?
8: Sorry, sir.
10: Attention, please. There is a prison break. All units respond immediately. Attention, please.
11: London Prison Break. Nuwara Bokambaradi.
12: ජූලි 24 වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ්, ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS, කාන්චනා, රවීන්, සරිත් සුරිත් with news.
11: අප ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝගම්බරදී.
12: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
11: විමසීම් 0756-336-336.
12: Organizers and media partners.
11: Global events Seetha FM Seetha TV.
3: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial bankway ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් ලක්ෂ 5ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
13: ඇඹිලි පිටියට 98.4 CFM.
14: දැන් වෙලාව රාත්‍රියේ 7:02.
15: වේලාව ඔබ වෙත ගෙනාවේ
16: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රී වීල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී වීල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

රාත්‍රි 7යි විනාඩි 8යි. ඔන්න ඔයා බලන් හිටිය වෙලාව අපේ පෑ දෙක ආදර රේඛා මේ විදිහට පටන් ගන්නවා. හිනා වෙලා ඉන්න ඕනේ හරිද? නිකම් මේ හැම වෙලේම මූණෙල්ලගෙන දුක හිතන මැසේජස් විතරක් නෑ. ඉතින් ඕනම දෙයක් කියන්න. හැබැයි පටන් ගනිද්දී ඔයා ඉන්න ඕනේ හිනා වෙලා. හරියට මේ මං වගේ. තේරුණාද? දේවල් අත්හරින්න කොහොම හරි පුළුවන්. හැබැයි දේවල් අමතක කරන්න තමයි ගොඩක් අයට අමාරු. හැබැයි අත්හරින්න ඉගෙන ගත්තොත් අපිට ඒ දේවල් හරි ලස්සනට අමතක කරන්න පුළුවන් වෙන හේතු අපිටම හොයාගන්න පුළුවන් වෙයි. නේද? එන්න ජීවිතේ වගේම ආදරේ රසතැන් ඒ මතකත් එක්කම අපි කතා කරලා බලමුනේ. විශ්මී ඉන්නවා රෑ 9 වෙනකන් ඔයාගේ ළඟින්ම.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ප්‍රජාතන්ත්‍රවාදය කෙලසන්නට මේ රජයේ දරන උසාහය පිළිකු උසහගත ප්‍රතික්ෂේප
2: කළස බජද පිටිල
3: ආණ්ඩුව පෙරලීමේ කාලය තාම ආවේ නැහැ.
4: මේ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ප්‍රතිවාදී නැති හිස් දේශපාලන අවකාශයක්.
2: ඉස්සරහට පැනලා බැට් කරන්න ලෑස්ති කියන එක පැහැදිලිව පේන තියෙනවා. එල්ලෙන්න වෙලක් නැති තැනක තමයි අපේ රටේ විපක්ෂයේ ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: යෝජිත ප්‍රතිසංස්කරණ ගැන නීතිඥ ප්‍රජාව මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි.
5: අධිකරණ ඇමතිවරයාට විරුද්ධව අපි විශ්වාස මංගයක් ගන්න කටයුතු කරනවා.
6: මේ අයගෙන් වැඩි දිනෙක් එක්කෝ ඉන්නේ අප පිට නැත්නම් ඉන්නේ සැක පිට. අවුරුදු දවසින් කියන්නේ අපි ගොවියොත් පිට රටින් ගේනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
8: ඇලුමිනියම් මනේ.
9: මහත්මයා දැන්

0: ලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
1: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000. NIBM The City University, The place to be.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
6: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
7: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: una da sugu kotigena e Disney.
1: Danin Anna. Satya dawasala hawasa dekata.
2: Theatre hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Theatre teli depaya. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
5: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සීත TV තුලින්.

රාත්‍රි 7යි විනාඩි 29යි. ඔන්න ඉතින් මේ විදිහට පටන් ගන්නවා. අපේ පෝස්ට් එක මතක් කරන්න තමයි හදන්නේ ඉතින්. හැබැයි ඊට කලින් මට හිතුණා මේ මැසේජ් එකත් කියවලා ඉන්න. අඳුර ගලාවිත් රාත්‍රි උදා වුණා. රාත්‍රි උදා වෙනකන් අපි ඇඟිලි ගණගෙන බලන් ඉන්නවා. මං විතරක් නෙවෙයි, විශ්මිත හස තරං ආතරය කරන සුවහසක් රසිකයි. ආදර රේඛා කියන්නේ සියත හදවත. අනේ මං හිතන්නේ මං හරි. සාගරය තරං සෙනෙහස ගඟක් ඔයා. ගඟට ගලාගෙන එන්නේ ඔයාට තියෙන ලෙංගතුකම නිසා. මේ විශ්වය පුරා රව් පිළි රව් දෙන්නේ ඔය ලස්සන හඳයි. ඔයා දුර හිටියත් ළඟ ඉන්නා වගේ අපිට දැනෙනවා. අපේ සුසුම් පොද තියෙන තුරු, මේ ඉරහඳ තරු පවතින තුරු අපි ඔයාට ආදරෙයි. කාව අමතක කළත් අත්හැරියත් කවදාවත් අපිට අමතක කරන්නවත් අත්හරින්නවත් බැරි විශ්මි ඔබයි. අනේ ජගත් බලන්න ඉතින්. අපේ ජීවිතෙත් එහෙම දේවල් තියෙනවා. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා දේවල් අත්හරින්න. හැබැයි අත්හැරියට අපිට ඇත්තටම අමතක කරන්න පුළුවන්ද? සමහරක් මතක තියෙනවා. ඒ මතක වලින් තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ජගත් thank you ඔයාගේ මේ ලස්සන මැසේජ් එකට. හරිද? අපේ දයානිත් ඔන්න අදනම් 7 ඉඳන්ම අහන් හිටියලු. පොඩි වැඩක හිටියේ හින්දා මැසේජ් එකක් එවන්න පරක් වුණාලු. කමක් නෑ දයානි. ඔයා එදා මට කිව්වනේ පුළුවන් හැම වෙලේම සියත ආදරේකා අහනවා. අහන වෙලාවට පුළුවන් වෙලාවට මැසේජ් එකක් එවනවා කියලානේ. ඉතින් මට ඒ දේවල් හොඳට මතකයි. මං හිතනවා මට ඇත්තටම ටැලන්ට් එකක් තියෙනවා ටිකක් වැඩියෙන් මිනිස්සුන්ව තේරුම් ගන්න. තේරුම් අරගෙන කතා බහ කරන්න. සමහරක් වෙලාවට මගේ හිත රිද්දගත්තත් මං කැමති නෑ කෙනෙක්ගේ හිතක් රිදෙනවට. අපි කියන කරන දේවල් වලින් හිතන් නැති විදිහට ආදරණීය හිතක් ඩිමෝටිවේට් වෙන්න පුළුවන්. කරන්න ඉන්න දේවල් කරගන්න බැරිව ඔහේ කඳුළු වට්ටගෙන දේවල් කල්පනා කර කර අනවශ්‍ය විදිහට ටෙන්ෂන් වෙන අය අපි ළඟ ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්, ඔයා ආදරය කරන කෙනා වෙන්න පුළුවන්, ඔයාගේ ඔෆිස් එක යාළුවෙක් වෙන්න පුළුවන්, ක්ලාස් එක යාළුවෙක් වෙන්න පුළුවන්, ඔයාගෙම ගෙදර ඉන්න අම්මා තාත්තා අයියා නංගි මල්ලි වෙන්න පුළුවන්. පුළුවන් තරම් උත්සාහ කරන්න කාගේවත් හිත රිද්දන්නේ නැතිව, ඔයාගේ හිතත් රිද්ද ගන්නේ නැතිව ජීවිතේ ජීවත් වෙන්න.

එහෙම හිතනක සාධාරණයි නේද? මට ආයෙ ඕන නුඹ ගාව ඉන්න ඕනේ කිය. මොකද ඔයාට හිතෙන්නේ? අත්හරින වගේම අමතක කරන්නත් පුළුවන් නම් නේ? 0711 982894 හරි ආදරේ කන්සියත FM අපේ Facebook page එකට ඇවිත් කමෙන්ට් එකක් තියන්න බලන්න. ඔයාට මොනාද මේ වෙලාවේ ඉගෙන හිතෙන්නේ කියලා.

0: අරිගියේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සියකෙන් නෙලෝන් එක ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: හිනා වෙන්න මෙන්න වෙලාව.
4: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එක නෙවෙයි.
5: හරි.
4: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
5: ලුණු නිෂ්පාදනය කරනවා.
4: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන් වල ලේවායවල් දාන්න ඕනේ නැහැ. අපිව හූර්ලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
6: ලක්කම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
7: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තැගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉදමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් 13.22.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
16: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කෝබැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝබැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: බජාජ් වීගෝ ජූලි වාසි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද්‍රසයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙත
3: LLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
7: ඈරාලහමි?
6: ඇහුන් නැද්ද මං කියපුවා?
7: නෑ නෑ අහන් හිටියේ.
6: මොනවද අහන් හිටියේ?
7: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
6: හෑ?
7: ඕරාලහමි one and only සින්දු සියත.
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
4: අනුග්‍රහය.
8: දැනෙන්න අඳින්න රිසිසේ.
9: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
10: මනස්ගාතද?
9: සෝරි සර්.
11: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
12: London prison break. නුවරල් බෝකම් වරදී.
13: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා රවීන් සරිත් සුරිත් with news.
12: London prison break nuwara bogambaradi
13: pravesha patra tickets ministry within ho edina toratwen
12: vimusim 0756336
13: organizers and media partners
12: global events siyata fm siyata tv

රාත්‍රී 7යි විනාඩි 51යි. අපි හැමෝම මිනිස්සුනේ නේද? අපි කවුරුත් මැෂින්ස් නෙවෙයි. ඔන්න මැෂින්ස් වලට පුළුවන් හිටපු ගමන් ස්ටක් වුණොත් ප්‍රශ්නයක් ඇති වුණොත් රීස්ටාර්ට් කරලා කරන්න පුළුවන් හැම දෙම මැෂින් එකට කරලා නැත්තම් අලුතෙන් අප්ඩේට් කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි මිනිස්සු අතින් වැරදි වුණොත් අපි මැෂින්ස් වෙන්න හොඳ නැහැ. අපිට ලැබිලා තියෙන ලස්සන හાર્ට් එකක්. අපි කියන්නේ ඔය ඔයගේ කොණ්ඩ කෙලින් තියාගන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන් නම් ඒ කොන්ෆිඩන්ස් පිටම ඔයාගෙන් වැරද්දක් වුණොත් ඒ දෙයට සමාව ඉල්ලලා එයා සමාව දුන්නත් නැතත් ඔයා සමාව ඉල්ලන්න. සමහරක් විට මිස් කමියුනිකේෂන්ස් වෙන්න පුළුවන්. තේරුම් ගන්නේ එයා කියන දේ නෙවෙයි. හැබැයි ඔයා කරලා තියෙන්නේ එයා අකමැතිම දෙයක් වෙන්නත් පුළුවන්. මෙහෙමයි අපේ ආසාවල් නැති කරගෙන අපේ හීන කඩාගෙන කෙනෙක් වෙනුවෙන් දෙයක් කරනවා නම් නෑ නෑ නෑ මං නම් කියන්නේ එහෙම කරන්න ඕනේ නෑ කියලා. මොකද ඔය දෙන්නම දැනගන්න ඕනේ ඔය දෙන්නට තියෙන ආසාවල් හීන වෙනස් කියලා. හැබැයි ඒ දේවල් ගලප ගන්න පුළුවන් තැන් තිබ්බොත් ඒ දේ හරියට තේරුම් අරගෙන එයාට එයා වෙන්න දීලා ඔයාට ඔයා වෙලා එක හීනයක් කරා යන්න පුළුවන් නම් අන්න එතනදි ජීවිතයේ ආදරය කියන දේ හිතන්නේවත් නැති විදිහට ශක්තිමත් වෙන්න පුළුවන් කියලා තමයි මං විශ්වාස කරන්නේ. මේ ඉතින් ඔයාගේ වෙලාව. ඔයාගේ කමෙන්ට්ස් කියවන වෙලාව. ඔන්න ඉතින් අදත් අපේ මොල්ටුව රුක්ෂාන් අපි වහගෙන ඉන්නවා. CFM මාතර රේඛා අපේ ප්‍රෝග්‍රෑම් එකට ගොඩක් ගොඩක් ගොඩක් කැමති ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කියලා තියෙනවා. බොහොමත්ම ස්තුතියි රුක්ෂාන්. ඔයා ගොඩක් ආදරය කරන ඔයාගේ ස්වීට් හාට් සඳමාලිවත් මේ ලෑස්ත කරන් ඉන්න හින්දි සින්දුවට මං අනිවාර්යෙන්ම එකතු කරගන්න හරිද? අත්හරින වගේම අමතක කරන්නත් පුළුවන් නන්නේ. එහෙම කියද්දි අපේ කඳුළු උල්පත ලියනවා. ඔයා ඉන්න විදිහට ඉන්න. මටත් එහෙම ඉන්න පුළුවන් වුණා නම් කඳුළු වියලී යන්න තිබුණා සතුට තනියට ළඟ තියන්. නුවන්ත පැතුම් කියනවා මතක අමතක වෙන්න නම් මැරිලවත් ඉපදෙන්න වෙයි කියලා. ඇත්ත තමයි ඉතින්. මේ වලට එහෙම නෑ කියලා කියන්නත් බැහැනේ. එහෙම කිව්වත් මං වැරදි. එතකොට චමිල තරංග කියනවා අත්හරින අයට හිතක් පපුවක් නැති වුණාට අවංකවම ආදරය කරපු තනි වෙන කෙනාට අමතක කරන්න පුළුවන් නම් හිත හදාගන්න වේදනාව දරාගන්න ලේසියි කියලා. තව කමෙන්ට්ස් තියෙනවා, මැසේජස් තියෙනවා. අලුත් පැයකින් තමයි මං ඒව ටික ඔයාට ඇහෙන්න කියන්නේ. අත්හරින වගේම අමතක කරන්න පුළුවන් නම් නේද ලියන්න බලන්න. 0711 982294 අපේ WhatsApp නම්.

0: කරවිලට විකුණන ජෙනුවින්ය.
1: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
2: SCB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති SCB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
3: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
6: 1903 විල්බර් රයිට්, ඕවිල් රයිට්.
7: ආ, රයිට් සහෝදරයෝ.
6: රයිට් සහෝදරයෝ.
7: විල්බල් අයියයි.
6: නෑ, කවුද කවුද? විල්බල්.
7: විල්බල් අයියයි.
6: විල්බල් අයියයි, ඕවිල් අයියයි. ඔයා ඔය කියන්නේ රයිට් සහෝදරයෝ නෙවෙයි සැන්ටි, ඔය රෝම් සහෝදරයෝ.
8: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
10: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙම එහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල්

0: බලාව රාත්‍රියා ටයි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 01114700.

අපි ආවේ අලුත් පැයකට. අලුත් පැයකදී හිතන්න ඕනේ, කතා කරන්න ඕනේ, ප්‍රාර්ථනා කරන්න ඕනේ අලුත් දේවල්. හැබැයි අර කලින් පැයේ හිතාගෙන හිටපු ඒ ලස්සන හීන ටික මේ පැයටත් අරන් එන්න ඕනේ. ආදරේදිත් ආදරේ අපිට ලැබෙනවා නම් අලුත් අලුත් විදිහට. ඔය ආදරය කරන කෙනා ඔන්න අත දෙනවා ඔයාට හිතන්න ඇති වෙලාවක මලක්. ඔන්න හෙට ඔයාට මැසේජ් එකකින් කාලෙකට පස්සේ ආදරේ කියනවා. ඔන්න අනිද්දාට ඔයාට රස කෑම එකක් හදලා දෙනවා. ඒක මහා ලොකු කෑම එකක් වෙන්න ඕනේ නෑ. දන්න විදිහට නේද? ආදරේ කරද්දී රසතැන් අඳුරගන්න පුළුවන් නම් එන්න අපි රසතැන් අඳුරගෙන මේ පැයත් ආදරේ ගැනම කතා කරමු.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් ගෝවනස්ථාන ඉවත් කිරීම මේ දැන් රෝගීන් වැඩිවීම තුළ පමණක් නෙවෙයි. මේක ඇත්තටම දීර්ඝකාලීනව දිනපතාම සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ජනතාව මේ තුළින් දැනුවත් විය යුතු වෙනවා. ඒ තමන්ගේ පරිශ්‍ර සුද්ධ පවිත්‍රව තබා ගන්න. මදුරුවන් ගෝවනස්ථානවලින් තොර පරිශ්‍ර බවට පත් කරගන්න. ඒක ගෙවල් විතරක් නෙවෙයි ආයතන, සිද්ධාස්ථාන, පාසල් මේ සියල්ලක්. එතකොට මේක ඉදිරියේදී අපි සෞඛ්‍ය වර්ධනධාරීන්ට උපදෙස් දීලා දෙනවා මේ දැනුවත් කිරීම දිගටම ජනතාවට කරන්න කියන එක. කිව්වට මේක කරන්නේ නැති ස්වභාවයක් තමයි අපිට පේන තින්නේ. මහා පරිශ්‍ර දෙවනි තුන්වෙනි අපිට හම්බ වෙලා තිබෙනවා මදුරුවන් බොවන ස්ථාන තිබෙන
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12:00ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000. NIBM The City University. The place to be.
4: රුපියල් තම මුදල් ලේඛකයේ ලෙස භාවිතා කරන තවත් ආසියානු රටක් වන්නේ 1 බූතානය, 2 නේපාලය.
5: සියතිස්සේ පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ත්‍රිකුණාමලේ ඩී ජයශානේ.
6: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
5: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
7: සියත පොකට් මනි.
5: හෙට උදේ 5යි කාලට සියතහන්න.

0: අනුග්‍රහය
1: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
2: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
3: මාව දැකලා හැංගුණානේ
4: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි
2: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලින් පිරින නගරයක්
5: මට එහෙම ඕන නෑකි මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ
2: නෑනි එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
6: සීත TV තුලින් මම

ඇත්තටම අපි දැන දැනම සමහරක් වෙලාවට ආදරය කියලා දැන දැනම ඒ ආදරේ පැත්තකට කරලා තියෙනවා. ඇයි ඔයාට බැරි ආදරය කියලා කියන්න? ආදරය කිව්වා කියලා තරහ වෙන්නේ නෑනේ නේ?

ඉර බැහැල ගියාම හෙවනැල්ලත් අප අතහැරලා යන ලෝකයක දුකේතිත් සැපේතිත් නඟින්ම කෙනෙක් ඉන්නවනම් එක සංසාර කරපු ගොඩක් පින් හින්දලු එහෙම කියන අපේ චන්ද්‍රසේන.

රාත්‍රිය 8යි විනාඩි 26යි. මන්නම් කියන්නේ කෙනෙක් අපේ මේ දිනදා වැඩ ටික කරගෙන යද්දී පුළුවන් තරම් බිසි වෙන්න ඕනේ. හැබැයි ඔයාගේ මනස තුවාල වෙන කිසිම දෙයකට ඔයා ඔයාගේ ලොක් එක අරින්න හොඳ නැහැ. හැබැයි මේ හැමදේම කරගෙන යද්දී ආදරය කියන මැජික් එක අපේ හිතේ පටන් ගත්තට පස්සේ ඒ රසය, ඒ ආදරය විඳින්න එක පැත්තකින් විතරක් බෑ. පුංචි වචනයක් ඇති මුළු දවසම කතා කරපු දේවල් චුටි චුටි රණ්ඩු වුණා නම් ඒ හැමදේම නැතිවෙන්න, මගහරින්න, ආයේ ඒ තැනට ඒ දේ නොවෙන්න පුංචි වචන කිහිපයක් ඇති අලුත් විදිහට කෙනෙක්ට ආදරය කරන්න. හැබැයි හිතන්න එපා, කැඩුණු හිතක් ආයේ හදන්න හරි ලේසි කියලා. දන්නවද, අපිට කවදාවත් රිද්දන්නේ නැති වෙයි කියලා හිතපු, අපි විශ්වාස කරපු කෙනෙක් අපිව රිද්දුවත් ඒ වෙලාවට ඔයාට මොනා හිතෙයිද? ඒ වෙලාවෙන් පස්සේ ඒ කෙනාව දකින විදිහ, අපිට දැනෙන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. අපිව තමයි ගොඩක්ම විශ්වාස කරන්න ඕනේ. අපි හොඳ නෑ, මිනිස්සුන්ව අපිටත් වඩා විශ්වාස කරන්න. මොකද ඒ විශ්වාසය කැඩුනම ඒ කලකිරීම, ඒ දැනෙන දුක අපි හැමෝටම එක විදිහට දරාගන්න පුළුවන් දෙයක් නෙවෙයි නේද? අපිව රිද්දන්නේ නැති වෙයි කියලා අපි විශ්වාස කරන මිනිස්සු ඒ විදිහට අපි ළඟ ඉද්දී ඇයි අපි විතරක් සැහැල්ලු විදිහට හැමදේම අමතක කරන්න උත්සාහ කරන්නේ? වෙලාවකට මට හිතෙනවා අපිට රිදෙයි කියලා අපි හිතන්නේ නැති තැන්වලදී තමයි අපි ඒ දෙයට හුස්ම ගන්න බය වෙන්නේ. මිනිස්සු අපිව දාලා යයි, ඒ කෙනා මට නැති වෙයි, ඒ හින්දා මම මේ දේවල් දරා ගන්නවා. හැබැයි ඒ විදිහට ඔයා ඔයාවම රිද්දගත්තොත්, ඒ විදිහට ඔයා විතරක් දරාගත්තොත් ඒක හරිද? නෑ නේද? ඔයා ඔයාව රවට්ට ගන්න එපා කොයිම විදිහකටවත්. මොකද ආදරේ කියන්නේ රවටීම නෙමෙයිනේ. අපි වහන් ඉන්න ඔයාලෝ ටික දෙනෙක්. ඔන්න ඉතින් අදත් මගේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ සියත ආදරේක. ඔයා ඉල්ලලා තියෙන සින්දුව මම දෙන්න ට්‍රයි කරන්නම්. මිහිරාන්ගේ සින්දුවක් තමයි ඉල්ලන්නේ. මං උත්සාහ කරන්නම් අද බැරිව ගියත් ලබන සතිය හැරෙයි.

එතකොට අපේ කුසල් වෙනදා වගේම කුසල් සංකේත අපි වහගෙන ඉන්නවා. අහගෙන එනවා කඩවතේ ඉඳන් පිළියන්දලට. බොහොමත්ම ස්තුතියි කුසල් අපි වහන් ඉන්නවට. සීතාදර රේඛා අහනවට අපි කියන්නේ ඇත්තටම මා වහන් ඉඳලා මෙහෙම මැසේජ් එකක් එව්වට පරිස්සමින් ඩ්‍රයිව් කරන්න ඕනේ හරිද?

මාත් අහන් ඉන්නලු. කවුද මාත්? මාත් ඔයාගේ නම කියන්නකෝ. නී මේ උපුල්නේ. ස්තුති ස්තුති. හැමදාමත් වගේම සීතම අහගෙන ඉඳලා, සීත ආදරයක අතහන් ඉඳලා මෙහෙම මැසේජ් එකක් එවනවට උපුල්.

0: CDBක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක් CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
1: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගාවට්ටම් හොන්ඩ්‍රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 200යි මැලිබන් ස්මාර්ට් ක්‍රීම් ක්‍රැකර් ඉතිරි රුපියල් 115යි මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 300යි හාපික් 10x ඉතිරි රුපියල් 145යි කාගිල්ස් ෆුඩ් සිටි
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා
4: හලෝ හයි මම ජේසන් හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන් Global University Partners කතා කරන්න 0712 492 0712 0732 7777
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
4: අද

මේ හින්දි සෝං එකට ස්පෙෂලි ඉස්සල්ලා කලින් පැය එකතු කරගත්ත වගේම ඔන්න දයානි ඔයාවත් මේ සින්දුවට එකතු කරගන්නවා. දුක් වෙන්නේ පායිති ආයේති මාව හම්බ වෙන්නේ ඔයාට එන සඳුදා. තව ඉතින් විනාඩි 20ක්ම තියෙනවනේ අපිට කතා කරන්නනේ. සතුටින් ඉන්න ඕන. හැබැයි ඉතින් ආදරේකාවලින් අදට යන්න වෙලාව ටික ටික ලඟ වුණාට හෙට රෑ 7ටත් එනවනේ. හෙට එන්නේ මේ විදිහට නෙවෙයි. හෙට ගැන පස්ස හිතමුකෝ. අද ගැන ඉස්සලම හිතලා ඉන්නකෝනේ.

ඔයාට අත්හරින ලේසි වුණාට මට ලේසි නෑ අමතක කරන්න. ඔයාට හිත් ගොඩක් තිබ්බට මට තිබ්බේ එක හිතයි. එකම හිත රැකගන්න මං අඬපු තරමට කොහොමද අමතක කරන්නේ ඔයා කිය පලියට. ඒ වචන ටික ඇහෙන්න ඕන කට්ටියට ඇහෙන්න තමයි ඉසුරු මං කිව්වේ. ගොඩක් ස්තුතියි හැමදාමත් වගේම සියත ආදරේකාහන් ඉඳලා මේ විදිහට ආදරේකාන් සියත FM අපේ Facebook page එක පැත්තට ඇවිත් කමෙන්ට් කරනවට හරිද? Nice song. එහෙම message එකක් කියවලා තියෙන්නේ අපේ Virginia. Thank you so much. හිතන්න එපා ගෑනු ළමෙක් හරි පිරිමි ළමෙක් හරි කවුරුම හරි ආදරණීය හිතක් ඇඬුවොත් ඒ කෙනා අඬන්නේ එයා දුර්වල වෙලා කියලා නෙවෙයි. සතුටටත් මිනිස්සු අඬනවා, කේන්තියටත් සමහරක් අය අඬනවා. එයා එයා ගැන හිතද්දි, තමන්ගේ විශ්වාසය ගැන හිතද්දි, ඒ එන ප්‍රෙෂර් එකටත් තව කෙනෙක්ට ඇඬෙන්න පුළුවන්. හැබැයි මේ හැමෝම හොයන්නේ තමන්ගේ ඉනර් පීස් එක. ඒ ඉනර් පීස් එක නැති කරගන්නේ නැතුව තමයි අපි තවත් කෙනෙක්ට ආදරය කරන්න ඕනේ. ආදර රේඛා, අපිට මේ සතිය මේ විදිහට ඉවර වෙනවා. ඉතින් විශ්මිත් එක්ක ඕනම දෙයක් කතා කරන්න, ආදරේ රසතැන් කතා කරන්න, දැනෙන ආදරේ ළඟ නතර වෙන්න ආයේ ඔයාට සීත ආදරේක අහන්න වෙන්නේ සඳුදා රෑ 7ට. හැබැයි මං හෙට රෑ 7ටත් එනවා. ෆ්‍රයිඩේ වයිබ් එක අරගෙනනේ. එහෙනම් අතට ගිහින් එන්න. මාව මෙච්චර වෙලා අහන් හිටපු, අහන් ඉන්න ගමන් මැසේජ් කරපු, කමෙන්ට් කරපු, ඒ මොනා කළේ නැතත් සියත අහන් හිටපු ඔය හැමෝටම විශ්මි ගොඩාක් ආදරෙයි.

ඉතින් හැටින් පටන්ගන්න වීකෙන්ඩ එක අලුත් විදිහට හිතලා හිත රිද්ද ගන්නේ නැතිව ආදරය කරන්න ඕනේ හරිද? මොකද මං හැමදාමත් කියනවා වගේ සේත ආදරය කහන්නේ එහෙමත් ලස්සන හාට්ස් තියෙන අයනේ. එහෙනම් ගිහින් එන්න. සුබ රාත්‍රියක්.

0: සිය දපත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලාගෙන ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්.
5: LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: 1903 Wilbur Wright Ovil Wright.
9: ඕ රයිට් සහෝදරයෝ.
8: රයිට් සහෝදරයෝ.
9: Wilbur අයියයි.
8: නෑ කවුද කවුද? Wilbur.
9: Wilbur
8: අයියයි. Ovil අයියයි. ඔයා ඔය කියන්නේ රයිට් සහෝදර නෙවෙයි සැන්ටි ඔය රෝම් සහෝදරයෝ.
10: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
12: මේ බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
13: Theater Tele Depaya Aluth kalawakata tele natya pelak balanna
14: 4 dina gana podi kossak thiyen man nan hitanne atha
13: dakina heena pinena manita langwada siyalla bonduwa yana nimishaya
15: api ona abiyogaya bara gan lasthi
16: mata ona kareth me wage challenge ekak ganna puluwam taruna kollo kelu tika
13: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
17: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: දැන් වෙලාව රෑ 9:00 විනාඩියකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Brand new උනත් registered උනත් 3 wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් භෝවනස්ථාන ඉවත් කිරීම මේ දැන් රෝගීන් වැඩිවීම තුළ පමණක් නෙවෙයි. මේක ඇත්තටම දීර්ඝකාලීනව දිනපතාම සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ජනතාව මේ තුළින් දැනුවත් විය යුතු වෙනවා. ඒ තමන්ගේ පරිශ්‍ර සුද්ධ පවිත්‍රව තබා ගන්න. මදුරුවන් භෝවනස්ථානවලින් තොර පරිශ්‍ර බවට පත් කර ගන්න. ඒක ගෙවල් විතරක් නෙවෙයි ආයතන, සිද්ධාස්ථාන, පාසල් මේ සියල්ලක්. එතකොට මේක ඉදිරියේදී අපි සෞඛ්‍ය වර්ධනධාරීන්ට උපදේශ දීලා දෙනවා මේ දැනුවත් කිරීම දිගටම ජනතාවට කරන්න කියන එක. කිව්වට මේක කරන්නේ නැති ස්වභාවයක් තමයි අපිට පේන තින්නේ. මහා පරිශ්‍ර දෙවනි තුන්වෙනි අපිට හම්බ වෙලා තිබෙනවා මදුරුවන් බොවන ස්ථාන තිබෙන
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල්, ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: Anna da suđu kotigena e Disney.
1: Danin Anna. Satiye tavasla havasa dekata.
2: Sieta hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එක නෙවෙයි.
2: හරි.
1: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
1: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවායවල් දාන්න ඕනේ නැහැ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: ආවරණය
5: කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථාවකදී ලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ෆ්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
2: බජාජ් වීගෝ ජූලි වාසි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත
3: LLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
6: 98.2 98.4

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකුමින් මවකමින්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
5: 1903 Wilbur Wright Orville Wright.
6: ஓ Wright சகோதரே.
5: Wright சகோதரே.
6: Wilbur ஐயை.
5: நான் கவுது கவுது Wilbur.
6: Wilbur
5: ஐயை. Wilbur ஐயை Orville ஐயை. ஓய ஓய கேன்னு Wright சகோதரே நவே சண்டி ஓய ரோம் சகோதரே.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
9: සෙනසුරාද උදේ 8ට
10: දුරගෙයියා අදත් ලේට් නේද?
11: මේකනි ෂෙෆ්, අද මගේ පස්සෙන් බොයි කෙනෙක් ආවා.
10: ඉතින් මං අහන්නේ ඇයි ලේට් උනේ?
11: මේකනි ෂෙෆ්, එයා හරිම හිමින් සැරේනේ ආවේ.

0: රාත්‍රි 10යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011147 700.

අයිබෝවන් මම දැන් ඇත්තරම විශ්‍රාමිකෙක් වැඩ කරේ ජාතික රූපහණියේ මුලදී වැඩසටහන් නිෂ්පාදකවරයෙක් විදියට ඊට පසුව මම විශ්‍රාම ගන්නා විට ළමා ඒකකයේ සහ ඉසව් කළමනාකාර කරන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස තමයි මම විශ්‍රාම ගත්තේ. මම මගේ ජීවිත කාලය තුළ ළමා වැඩසටහන් 1500ක් විතර නිෂ්පාදනය කළා, අධ්‍යක්ෂණය කළා තියෙනවා. ඒවයි ළමා ටෙලි නාට්‍ය, ළමා ගීත, ළමා වාර්තා, ළමා සංගීත, ඊළඟට ළමයින් වෙන වෙනත් පූරක මේ ආදී වශයෙන්. ඉතින් මගේ ජීවිත කාලය තුළ මගේ රැකියාවලද මම බොහොම තෘප්තිමත්. ඉතින් අද මම හිතනවා මාව හඳුනා ගන්න ඔබට ඒ ටික ඇති කියලා. මම පද්මශ්‍රී ෆර්නෑන්ඩෝ. අද මම ඔබ සමග සියතේපෙම් රෑ 10යි ගී 10යි තුලින් එකතු වෙනවා. හිතන්නේ මේ ගීතය අපේ ලංකාවේ බොහෝ ප්‍රේක්ෂකයන් බොහෝ ශ්‍රාවකයන් අහලා තිබෙන ගීතයක්. මම විශ්වාස කරන විදිහට මේ ගීතය මොනවද මුත්තේ මොකද කරන්නේ කියලා මම හිතන්නේ මගේ රූපහානි ජීවිතයේදී මම කරපු හොඳ නිර්මාණයක් හැටියට සලකනවා. මේක මම දන්නා තරමින් රටවල 47ක පමණ මේ ප්‍රචාරය වෙලා තියෙනවා. 1985 දී තමයි මම මේ ගීතය රූපහරද නිෂ්පාදනය කරන්නේ, අධ්‍යක්ෂණය කරන්නේ. මේ ගීතයේ ගීත රචකයා ඔබ කවුරුත් දන්නා ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ. එතුමා ලියපු මේ ගීතයට සංගීතය සපයා ගායනය කරේ ආචාර්ය රෝහණ වීරසිංහ. ඊට ගීත ගායන සම්බන්ධ වෙන්නේ අනුචනාරක්කාර කළ ඒ අවධියේදී කුඩා දැරවියාගේ. ඉතින් මේ ගීතයට මම වඩාත්ම ප්‍රිය කරන්නේ මේ ගීතය තුළ තියෙන විශ්ව සාහිත්‍යමය ගුණය නිසා. මොකද මේ ගීතය මම විශ්වාස කරනවා හැමදාම අපේ වැඩිහිටි පරම්පරාවත් අලුත් පරම්පරාවත් එකතු වෙලා බොහෝ දේවල් කළ යුතුයි කියලා. ඉතින් මේ ගීතය රූප නිර්මාණය කරද්දිත් මා ඒ විදිහට තමයි කරේ. අන්තිමේ මේක තුළ තියෙන බොහොම ඉතා විශාල දර්ශනය තමයි අප මේ යමක් කරන්නේ අපට නොවෙයි මතු පරම්පරාවටයි කියන එක. ඉතින් ඒ ගීතේ හිතා හොඳින් ඒ බව කියවෙනවා. ඉතින් ඒ නිසා මම මගේ ගීත ගොන්නට මේ ගීතය තෝරගත්ත මම බෙහෙවින් ප්‍රිය කරන ගීතයක් මොනවද මුත්තේ මොකද කරන්නේ.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පද්මසිරි ප්‍රනාන්දෝ.
2: ඊළඟට මම තෝරාගත්ත ගීතය දීපිකා පියදර්ශන මහත්මිය ගායනා කරන පිතුසෙනෙහේ පිදු පේකුගේ සෙනෙහස කියන එක. මේ ගීතයත් ඇත්තරම මා ජාතික රූපහණියේදී අධ්‍යක්ෂණය කරපු නාට්‍යයක් සැබෑ වූ සිහිනේ කියලා. මේ ගීතයට මම ප්‍රිය කරන හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි ඒ අවදී මේකත් නිෂ්පාදනය වෙන්නේ මම මතකයි 1987 වගේ වර්ෂයේ. ඒ අවදීදී තාත්තලා ගැන කියවුණු ගීත හරි අඩුයි. වැඩි වශයෙන් තිබෙන්නේ අම්මලා ගැන කියවුණු ගීත. ඒ විතරක් නෙවෙයි, මේ ගීතයට පසුව වෙන්නේ තාත්තා කෙනෙක් ගැන. මගේ හිතවත්ම දයාබර මිතුරියක්ට යවදීදී සිදුවෙච්ච කිසියම් සිදුවීමක් නිසා ඇතිවෙච්ච සහකම්පනය මත මම මේ ටෙලිනාට්‍ය ඇත්තරම රචනය කරේ. ඉතින් මට වුණා තාත්තලාගේ අගය ගැන කියන්න. මම හැමදාම විශ්වාස කරන දෙයක් තියෙනවා, අම්මලා හිතාම ඉහළයි, අම්මලා හිතාම අගය කරන්න ඕන, ඒ ගුණය අපි ළඟ තියෙන්න ඕන. හැබැයි තාත්තලා තමයි නිනනොලත් බොසත්වරු. ඉතින් ඒ අදහසත් එක්ක මේ ගීතය රචනා කරේ කුමාරදාස සබතන්ත්‍රි මහත්මයා, සංගීත කරේ ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයා. මේ ගීතයේ කියන ඉතා විශාලම දර්ශනයක් තියෙනවා. එක තැනක කියවෙනවා, ඇත්තරම මේ පිතුසෙනෙහේ පිදු පේගුගේ නොමැති ලොව දූ දරුවන් මොන විදිහටද දියුණු වෙන්නේ, කතා බහ කරන්නේ, ඒගොල්ලන්ට පියෙක්ගේ සෙනෙහස නැතුව කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඉතින් ඒකේ අවසානයෙන් කියවෙන දේ තුළ මම මුලින් කිව්ව අදහස තහවුරු වෙනවා. මෙත් මුදිතා ගුණ සිතේ දරා පෙරුම් පුරා හිඳ සසර පුරා අම්මා මතු බුදුවන්නේ පියවරු මයි ඒ ලොව බුදුවන මවුනට ඒ විවරණ දෙන්නේ.

ගීතය ගායනා කරන්නේ අමරසිරි පීරිස් මහත්මයා. තවත් අවස්ථාවක මම දැකලා තියෙනවා වෙනත් ගායකයෙක් උමදැනි උද්දික පේමරත් මහත්මයාත් ගායනා කරනවා. අතනු සංගීතය නිර්මාණය කරලා තියෙන කපිල අපරැක්ක මහත්මයා රචනය නාරද විජේ සූරිමේ ගීතයේ තියෙන විශේෂත්වයට මම කැමති වෙන්නේ මේ ගීතේ ඉරයි හඳයි කියලා කියනවා. ඉරයි හඳයි දෙකම එක උයනක තියෙනවනම් කියලා කියනවා. මේක ඇත්තටම ප්‍රේම ගීතයක් වගේ. නමුත් මම මේක ප්‍රිය කරන්නේ ප්‍රේම ගීතයක් වගේ නෙවෙයි. මොකද ඉරයි හඳයි දෙකම තියෙන්නේ මල් ළඟ. හේතුව මගේ පුතයි දුවයි එකනේ දිනිඳු එයා ඉර මගේ දුව සඳුනි එයා සඳ. ඉතින් මේ දෙකම මල් ළඟ හින්දා මට හැම මොහොතකම මේ ගීතය ගායනා කරන හැම මොහොතකදීම ඇහෙන හැම මොහොතකදීම මට මගේ දුවයි පුතයි මතක් වෙනවා. ඉතින් ඒ හින්දා මම මේ ගීතයට මම ප්‍රිය කරන්නේ මම ආස කරන්නේ මෙන්න මේ ගුණය මට දැනෙන හින්දා.

0: ගී දායයි.
1: අද සුදුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පද්මසිරි ප්‍රනාන්දෝ.
2: හත්වෙනි ගීතය විදිහට මම තෝරගත්තේ වෙනත් ගීතයක්. මේක සමහරට ගුවන්විදුලි නාලිකාවක නිතර නිතර ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මට මේ විශේෂ වෙනවා. මේ ගීතය මූදුපුත්තු නාට්‍යයේ ගයන ගීතයක්. පුරුෂයන් ගලාත්මක් මහත්මයාගේ නිෂ්පාදනයක් අධ්‍යක්ෂණයක්. මූදුපතුල යටි ඉඳලා කියන ගීතය. මේ ගීතයට හේතු වෙන යටිපෙළට එහා ගිය දෙයක් මම මේ ගීතෙන් දකිනවා. ඇත්තනම ස්පාන ජාතික ගාෂියා ලෝකා කියන සුප්‍රසිද්ධ නාට්‍යකරුවාගේ යර්මා කියන නාට්‍යයෙන් තමයි මේ ලංකාවට ගැලපෙන දෙන ගුරුසේන ගලප්පි මහත්මයා මේ ගීතය මේ නාට්‍ය නිෂ්පාදනය කරන්නේ. ඇත්තර මේ ගීතය මම දැකලා තියෙන්නේ ජාතික රූපවාහිනියම තමයි. සමරදා සුබසිංහ මහත්මිය ගායනා කරනවා මේ ගීතේ. ඉතින් මම මේ ගීතයට කැමති. මේ ගීතේ හරි ලස්සන. මේ මවකගේ සිතුම් පැතුම් දරුවන් පිළිබඳව මව්වරු කොයිතරම්

ආදරයක් කරුණාවක් තියෙනවද කියන එක මේ ගීතය තුළ ගැඹෙලා තියෙනවා. මවකගේ සෙනෙහස, මවකගේ බලාපොරොත්තු මේ ගීතය තුළ ගැඹෙලා තියෙනවා. ඉතින් අපි අපේ අම්මලට හරි ආදරේ, ඒ වගේම අපි අපේ දරුවන්ටත් ආදරේ. මේ දෙක එකට කැටි වෙච්ච ගීතයක් විදිහට තමයි මම මේ ගීතය දකින්නේ. ඒ වගේම මට හිතෙනවා මෙන්න මෙහෙම දෙයක්ත්, මෙන්න මෙතන දිවත්තුත් වෙරළින් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා, තවත් කෙනෙක් පාට පාට පබුලු කඩෙන් ගෙන එනවා. ඒ කවඩියේ මේ පබුලුයි එක නූලේ අඹුනනවා, ඒවායින් හවඩි තන පුතුගේ ඉනේ පළඳනවා. මට හිතෙන්නේ මේ ගීතය වෘත්ත ආර්ථිකයත් අපේ ප්‍රතිවිච්ඡ ආර්ථිකයත් මේ දෙකේම සංකලනයක් වුණත් ඒ දෙකීම ලැබෙන දේවල් අපි අපේ දරුවන්ට කොහොමද පාවිච්චි කරන්නේ, අපි දරුවෝ වෙනුවෙන් කොහොමද ඒක කරන්න කියන බවක් මට මේ ගීතේ මට දැනෙනවා. මෙතන යටිපෙළ හැබැයි වෙන එකක් තියෙන නාට්‍ය. නමුත් මට දැනෙන්නේ ඒක දරුවන්ට අම්මල තාත්තල විශේෂයෙන් අම්මල තමන්ට ලැබෙන දේවල් කොහොමද ලබා දෙන්නේ ඒ කියන අර්ථයෙන්. ඒකයි මම මේ ගීතයට කැමති.

0: 98.4 මෙගාවාට්ෂයට සියතා FM රැදායයි ගීතායයි
1: අද සුදුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පද්මසිරි ප්‍රනාන්දෝ
2: වැනි ගීතය විදිහට මම තෝරගන්නේ සිත්තම් කරමින් ඔබෙරුව දයන් විතාරණ මහත්මයා මේ ගීතය ගායනා කරන්නේ අයිරංගනී මදුම් බණ්ඩාර මහත්මිය ගීත රචනය කරන්නේ සංගීතය කරුණාර්ථ විජේවර්ධන මේක තියෙන්නේ ඇත්තටම එක්කහුවෙන්න බැරි වෙච්ච ප්‍රේමවන්තයේ තමන් ආදර කර ප්‍රේමවන්තිය ව පිළිබඳව බොහෝ බලාපොරොත්තු සහගතව කරන ප්‍රාර්ථනාවක්. ඒ කියන්නේ ප්‍රේමය කියන එක අපිට හැමෝටම හරි පොදු දෙයක්. ඒක සදාතනිකයි, ඒක හරි අමරණීයයි. ඒක භවයෙන් භවයට ඒ ප්‍රේමය මං හිතන්නේ දිව යනවා. මේ ආත්මෙදී අපිට ලබා ගන්න බැරි වෙච්ච දෙයක් තිබුණා නම් අපේ හිතවල හැංගිලා තියෙනවා සමහරලාට ඒ ප්‍රේමය. අපිට ඒක කවදාවත් ලබන්න බැරි වෙන්න පුළුවන් බොහෝ හේතු මත. අපි ආදරය කරන, අපි ප්‍රේම කරන ඒ ප්‍රේමයට අපි කරන කිසියම් ආරාධනාවක් වගේද කියලාත් මට දැනෙනවා මේ ගීතය අහනකොට. භවයෙන් භවයේ අහිමිව හිමිවන නොපිරූ පිරූ පාරමිතා පුරා සමුගනිමුද අපි අපේම මතු භවයක හමු වෙමුද කියා. ඉතින් ඒ ප්‍රේමවන්තයාගේ හැඟීම කියන්නේ මේ ගීතේට මං ආස ඒ හින්දා අපි කාගේත් හිතවල තියෙන ප්‍රේමණීය හැඟීමක් මතුවෙන අවස්ථාවක් මේ ගීතේ.

0: ගී දායයි.
1: අද සුඳරුමුණ ගැසේම ජේෂ්ඨ මාධ්‍යවේදී පත්මසිරි ප්‍රනාන්දෝ.
2: හොඳයි, මගේ පස්සෙන ගීතය මෙගන් නාට්‍ය ගීතයක්. මේක ඉදිරියට සරච්චන්ද්‍ර මහත්මයාගේ සිංහභාව නාට්‍යයේ එන ගීතය ගල්ලෙන බිඳලා. මට හිතෙන මේ ගීතයට මං කැමති. මේ ගීතය තුළ පියපුතු අරගලය, පුතා සහ තාත්තා අතර තියෙන ස්නේහය, ආදරය හිතා හොඳින් තියෙනවා. මට හිතෙන්නේ අපි හැමෝම සිංහභාවුල. මමත් එක අවධියක සිංහභාව කෙනෙක්. හැබැයි දැන් මට ඉන්නවා සිංහභාව කෙනෙක්. එතකොට මගේ තාත්තා එක්තරා අවධියක සිංහභාව කෙනෙක්. දැන් එයාගේ හිටපු පුත්‍රයා සිංහභාව මම. ඉතින් ඉඳ මම හිතන්නේ මේ පියපුතු අරගලය කවදාවත් නොනවතින අරගලයක් තියෙන්නේ. හැබැයි ඔවුන් තුල තියෙන ආදරය මේ ගීතයේ තියෙනවා. මමත් මගේ පුතාට හරි ආදරේ, පුතත් මට හරි ආදරේ. ඉතින් ඒක තමයි මේ ගීතය තෝරගන්න හේතුව. අනිත් එක, මේ ගීතයේ නාට්‍ය හැටියට ගත්තම සිංහයා ඉදිරියට දිව යනවා පුතාව වැළඳ ගන්න. හැබැයි පුතා අයිති වෙන්නේ වෙනත් පරම්පරාවට, වෙනත් අරමුණකට. ඔහු ඉන්නේ මේ සිංහව අල්ල ගන්නා, මර්ධනය කර ගන්නා ස්වරූපයෙන්. ඔහු විදින ඊතල එකක්වත් සිංහයාට වදින්නේ නැහැ. මොකද සිංහයා ඉන්නේ පුතා ගැන වූ අපරිමිත සෙනෙහසකින්. එහිඳ එන එක ඊතලයක්වත් වදින්නේ නැහැ. මම හිතන්නේ වර්තමානයේ පුතාල එවන ඊතල එකක්වත් තාත්තලට වදින්නේ නැහැ. ඒගොල්ලෝ පිළිබඳ ආදරයක්, කරුණාවක් තියෙනකන්. හැබැයි එක්තැනකදී සිංහයාට හිතෙනවා, මෙච්චර මං ආදරෙන් ඉදින්දිත් මගේ පුතා මට ඉදිරියට එනවා, මම පොඩ්ඩක් බය කරන්න ඕන කියලා පොඩි ඉන්න. ඒ ඇති කරන සිතිවිල්ලම ඇති ඒ තප්පරේ සිංහභාවුගේ ඊතලේ ඇවිල්ලා සිංහයාගේ පපුව වදිනවා. ඉතින් මට හිතෙන්නේ අපි දරුවොත් එක්ක ආදරය කරද්දි, අපි දරුවොත් එක්ක ජීවිතය ගෙනියද්දි අපිට සිංහභාවු කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ සිංහභාවු පිළිබඳ අපේ හිතේ ඇති වෙන ස්නේහය, ප්‍රේමය කිසි දවසක බිඳ ගන්න ඕන නැහැ. බිඳගත්තොත් සිද්ධ වෙන්නේ අනර්ථයක්. සිංහටත් ඊතලේ වදිනවා, පුතාටත් ඒකෙන් වෙන්නේ එක්තරා විදිහ අනර්ථයක්. ඉතින් හින්දා අපි හැමෝම සිංහභාවුලා, අපි හැමෝම පුතාලට ආදරේ කරමු. ඒකයි මේ ගීතේ මම තෝරගත්තේ.

0: 10යි කී 10යි
1: අද සුන්දර මුණකසේම ජේෂ්ඨ මාධ්‍යවේදී පද්මසිරි ප්‍රනාන්දෝ
2: ඊළඟ ගීතය ටිකක් වෙනස් ගීතයක්. ඒක මාචාර්ය කාලෝ පොන්සේකා මැතිතුමා ලියපු ගීතයක්. ඒ ගීතය අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරනවා, රෝහණ විරසිංහ මහත්මයා සංගීතය කරනවා. ඒ ගීතය කොයිද කියා මන්ද කියා නොදැන ආවිමි, දිවි ගමනේ මගේ ඉහෙලි සොඳුර ඔබ වෙමි. මේක කාලෝ පොන්සේක මහත්මයන් බොහෝ තැන්වල කියනවා. මේ ගීතය ලිව්වේ මගේ ආදරණීය භාර්යාව වෙනුවෙන්. මට මෙතනදි කියන්න ඕනේ, මම කැමති මේ ගීතයට ගොඩාක් ආදරය කළා, ප්‍රේම කළා ඇතිවන විවාහවලට වඩා විවාහ යෝජනා වලින් ආපු සමහර විවාහවල් හිතා හොඳින් සාර්ථකලා තියෙනවා. මගේ අම්මගේ තාත්තගේ විවාහය මා දැකපු හොඳම විවාහයක්. මගේ අම්මයි තාත්තා ඉතාම හොඳ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරා. ඉතින් මට නිතරම අම්මා තාත්තාව සිහි වෙන්නේ මෙන්න මේ ගීතය තුලින්. ඒගොල්ලෝ දැන හඳුනාගන්නේ විවාහ යෝජනාවකින්. හැබැයි තාත්තත් අම්මටත් එකිනෙකා දක්වපු ආදරේ කරුණාව කවදාවත් බිඳුන්නේ නැහැ. ඒක මට හිතෙනවා ප්‍රේම කළා අවුරුදු ගණන් ආදරේ කරලා ලබා ගන්නා සෙනෙහසකට වඩා ප්‍රබලයි කියලා. ඉතින් මේ කාලපොන්සේක මහත්මයා ලියපු ගීතයට මම කැමති වෙන්නේ ඇත්තටම මගේ අම්මයි තාත්තයි දිහා දැකලා, ඔවුන්ගේ ආදරය දිහා දැකලා. හැමදාම මම ඒකෙන් සතුටු වුණු පුතෙක්.

0: ගී දායයි.
1: අද සුඳර මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පද්මසිරි ප්‍රනාන්දෝ.
2: මගේ ඊළඟ ගීතය මේ හැමෝම දන්නවා හමාර බනවර. මේ ගීතය ගායනා කරන්නේ රවි රොයිස්ටර්. ඉතින් මේ ගීතය රචනය ඉරේෂා හේමමාලි කියන අපේ නවපරපුරේ කිවිඳියක්. සංගීතයත් මගේ දන්නේ රවිගේමයි. මම මේ ගීතේ කැමැති අර සිංහබාහු ගැන වගේම තමයි මේ ගීතේ මං ආසම කොටස තමයි තාත්තල පුත්තුන්ට කොච්චර ආදරේද කියන එක. ඉතින් මේක මට පෞද්ගලිකවම දැනෙන්නේ මගේ තාත්තා මට කොච්චර ආදරේ කරාද කියලා මතු පිටින් පෙනුන්නේ නැහැ. හැබැයි මම දන්නවා හැම මොහොතකම මගේ තාත්තා මට ආදරේ කරපු බව. ඒ වගේමයි මට හිතෙනවා මගේ පුතත් මට ආදරේ කරන්නේ ඒ වගේද කියලා. ඉතින් ඒ නිසා යුතුයකම් ඉෂ්ට කරපු දරුවන් වෙනුවෙන් තමන්ගේ සම්පූර්ණ කාලයම කැප කරපු පියවරුන්ගේ ගීතයක් හැටියට මට මේ ගීතය හඳුන්වන්න පුළුවන්. මම මේ ගීතයට කැමති ඒ හින්දා. මේ ගීතේ එක තැනක හරි ලස්සන යෙදුමක් තියෙනවා. මම ඒකට වඩාත්ම ප්‍රිය කරනවා. සොබා දහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ යන ගමම් මේ බෙහෙත් තුණ්ඩුව අරම්පලයන් අම්මගේ. අර ඉස්සල ගීතයක මා කිව්ව වගේ දෙමාපියන්ගේ ආදරේ කරුණාව නැවතත් මේ ගීතය තුළ මේ අන්තිම පදපෙළින් මතක් වෙනවා. ඒ තාත්තයාගේ භාර්යාවට, ඒ කියන්නේ අම්මට කොච්චර ආදරේ කරාද කියන එක. යන ගමම් මේ බෙහෙත් තුණ්ඩුව අරම්පලයන් අම්මගේ. කී දෙනෙක් පුතාලට මේ වචන ටික ඇහෙයිද කියලා මම දන්නේ නැහැ. හැබැයි මට මේ වචන ටික නිතරම ඇහෙනවා.
1: අංක 3

0: ඇස්ගේ දායයි.
1: අද සුදුර මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පද්මසිරි ප්‍රනාන්දෝ.
2: දෙවනි ගීතය මේකටයක් මිටවුරුදු දහයකට වරුදු අතිශයෙන් ජනප්‍රියලා තිබුණ ගීතයක්. චන්දන ලියනාච්චි මහත්මය තමයි ගායනා කරන්නේ. එතකොට මේ ගීතයෙන් කියන්නේ සුන්දරියා මාළඟ ඔබ අරන් යන්න මල්. මේ ගීතේට ඇත්තටම මං කැමති වෙන්නේ මගේ ලේලියේ හින්දා. මගේ ලේලිය ඇත්තටම දැන් දිවයිනේ බැහැර වෙන්නේ මගේ පුතත් එක්ක. ඇය කොයිතරම් දුරට මගේ පුතාට ආදරය කරනවද කියන එක ඇය මේ ගීතය තුළ ප්‍රකාශ කරලා තියෙනවා මට. ඉතින් මං මේ ගීතයට කැමති වෙන්නේ ඇය නිසා. ඇයගේ ප්‍රාර්ථනාව හැමදාම ඇය කිව්වේ මේ අහස යටම කොතනක හෝ ඔබ ඉන්නව නම් මම ඉන්නම් ඒ සුවඳ තියාගෙන හැම මොහොතකම යලි ඔබ එනකම්. මට කියන්න ඔබ හැර කොහින්ද මිල නොකැල ඇති මල්. මේ ගීතය තුළ කිසියම් තරුණියකගේ ස්නේහවන්තයා පිළිබඳව තියෙන නොකැලැල් අසීමිත ආදරය මොනවට පිළිමු වෙනවා. ඉතින් මේ ගීතයට මම කැමති. මේ ගීතයේ කතන්දරයට මේ කැමති වෙන්නේ මම මගේ දයාබර ලේලිය.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පද්මසිරි ප්‍රනාන්දෝ.
2: මං අංක එක හැටියට තෝරගන්නා ගීතය මට හරිම විශේෂයි. මොකද හේතුව, මම ජාතික ළමා දිනය වෙනුවෙන් 1993 මට මතක විදිහට නාට්‍යයක් නිෂ්පාදනය කරනවා. අධ්‍යක්ෂණය කරන එක තිර පිටපතත් මගේමයි. ඒකේ නම එන්න මගේ ප්‍රියමිතුරු. ගම්වල හැංගිලා මිලින වෙලා යන දරුවන්ගේ කෞශල්‍යයන් දක්ෂකම් ඉස්මතු කරන්න ඕන ජාතික තලයට කියන එක පිටපත තුලින් කියවෙනවා. ඒ වගේම අපේ දරුවන්ට අපි කොච්චර කිව්වත් හොඳම දේ දරුවන්ට කියලා තාමත් අපි හොඳම දේ දරුවන්ට දෙනවද කියලා පොඩි ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා, මනුෂ්‍යයාගේ උතුම් වූ සම්පත පුතාවත්තු මනුස්සානම් කියලා. ජේසුස් වහන්සේත් කියනවා, දරුවන් මා වෙතට ඉන්න ඉඩ අරින්න මං දෙයත් ඔවුන් මිනිසාගේ උසස්ම වස්තුව දායාදි. එතකොට මහම්මත්තුමත් කියනවා, දරුවන්ට වීනස් මෙන් බැබලෙන් ඉඩ අරින්න කියලා. ඒ වගේම වීඅයි ලෙනින් කියනවා, හොඳම දේ දරුවන්ට දෙන්නද කියලා. ඉතින් මෙන්න මේ අදහස පිළිම වෙන ගීතයක් ඉදිරියේ මේ ගීතයේ තියෙන මේ ගීතේ රචනා කළේ මගේ අදහස් අපි සාකච්ඡා කළ මන්දුල නානක්කාර වසම්, සංගීතය නිර්මාණ කළේ ආනන්ද ගවගේ මහත්මයා. මේ ගීතේ එක තැනක කියවෙනවා මෙන්න මෙහෙම එකක්. මේ ගීතයට ආස වෙන්නෙත් මෙන්න මේ හේතුවෙන්දමයි. සිංහාසන නෑපැතිවේ ළමයින් හිස නිකලැල්, රන්පාවඩ නැහැ එළුවේ ළමයින් පහසුහුඹුල්, රජ වෙස් ගන්නා දවසට අභිසෙස් ලබනා මොහොතට, රන් කරදයි ඇලවූ කිරුලේ නතර කරන් සරඳඹ නුඹගේ. ඉතින් මට කියන්න තියෙන්නේ මේ දරුවන්ට කරන සරඳම නතර වුණොත් කවදාරි දවසක අපිට මේ ලෝකයේ අපේ රට ඉතා ඉහළ තැනකට ජනග්‍රහණය කරා ගෙනියන්න පුළුවන්. අපේ ප්‍රාර්ථනාවත් ඇත්තරම දරුවන් ඉහලින් වැඩ වෙන ලෝකයක්.

0: 11යි. වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: Brand new උනත් registered උනත් 3 wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 011 14 700 IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 492 492 3 27 7

0: Anna, sugu kotigena e Disney.
1: Danin Anna. Sathi dawasala hawasa dekata.
2: Seeta hot and spicy with sugu kotchi.
1: Godak kadare.
3: Seeta teli depaya. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්.
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් උණු පුදුම රජෙක්.
6: කාජිරිය ගොබ්බයා.
7: එයි, හතද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ.
8: නිලබල කරේති ඔලමුල පුරේ.
9: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට. සියත TV

0: සෙනසුරාද උදේ අටට
1: දුනුගෙයියා අදත් ලේට් නේද?
2: මේකනේ ෂෙෆ්, අද මගේ පස්සෙන් බොයි කෙනෙක් ආවා.
1: ඉතින් මං අහන්නේ ඇයි ලේට් උනේ?
2: මේකනේ ෂෙෆ්, එයා හරිම හිමින් සැරේනේ ආවේ.
1: ඈ?
3: ජින්තු පිටියේ මොවෙනෝ, ජින්තු පිටියේ මොවෙනෝ.
4: ආ, කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ආ, ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
5: ඈරාලා හමි?
4: ඇහුන් නැද්ද මං කියපුවා?
5: නෑ නෑ, අහන් හිටියේ.
4: මොනවද අහන් හිටියේ?
5: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
4: හෑ?
5: ඔහුරාලා හමි, one and only සින්දු සියත.
6: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
7: අනුග්‍රහය.
8: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ අංචාතරේ.
7: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
9: සියත FM MM MM MM MM real sindu nitara ahena enna enna enna enna
7: 98.2 98.4 devaina pura

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7 388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
5: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියත පොකට් මනි.
8: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. කොහොමද මේ වගේ අලුත් ඉන්නවද?
10: මොකද මේ වගේ කියන්නේ?
8: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
11: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
12: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
13: 98.4 මෙගාවාට් සියයට.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: සියතහගෙනන්න වෙලාව මධ්‍යම රාත්‍රිය 12යි.

0: ඔගේ අනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වනම් ලිසන් සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාදා
1: සියත දිවයින පුරා

சதகம் சேர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

சதகம் சீர்த்த බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

சதகம் சேர்த்த රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන් ඔබට

අසුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උද

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

දෙමුණු රජතුමාණන් විසින් රන් පතක ලිහා ඔටුන්ෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

අකුසල් වලින් දුර වේ. නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Good Money. Good morning, Mashi.
1: Good morning, Nishan.
0: දිනන්න අපි බලාපොරොත්තු ගොඩක් තියාගෙන ඉන්නේ. දවසක්ම ජයග්‍රහණයකින් කෙලවර කරන්න තමයි අපි හැමෝගෙම බලාපොරොත්තු. ඉතින් ඒ බලාපොරොත්තු හැම එකක්ම ඒ විදිහටම ඉෂ්ට වෙන දවසක් වෙන්න කියන ප්‍රාර්ථනාව තමයි හැමදාමත් වගේ අපි ළඟ අදත් තියෙන්නේ.
1: ඉතින් අද සිකුරාදා. දන්නෙම නැතුව සතිය ගෙවිගෙන ඉස්සරහට යන අපි කාලෙත් එක්ක ලොකු ගනුදෙනුවක් මේ කරන්නේ. ඉතින් අද දවසෙත් වෙනසක් නෑ. අපි පොකට් මනි ගෙනා නේද?
0: ඔව්, වෙනසක් නෑ. දැනුමට ඉඩක්, අතට පොකට් මනි. අද පොඩ්ඩෝ හතර දෙනෙක්ටයි අම්මා කෙනෙක්ටයි පොකට් මනි දෙන්න අපි බලාගෙන ඉන්නවා.
1: 0714 151 151 කියන අපේ වට්ස්ඇප් නම්බරයකට එවන්න අපිට මැසේජ් එකක්. අද දවසෙත් ලෑස්ති පොකට් මනි දෙන්න.
0: මම නිශාන්.
1: මම ආශී.